0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්කමක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍ය ත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුරතරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
2: දරුවෙකුගේ මොළේ වර්ධනයේ ආසන්න වශයෙන් 90%ක් ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපෙන කින්ද අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ද හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. au/kinder වෙතින් ඔබට වැඩිදුරතරතුරු ලබා ගත හැකිය.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබ සේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයදුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: පුරා පෞල් සදා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දේ. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පෞල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පවුල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත අයදුම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල, ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබා ගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෞවුන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
5: Authorized by the Victorian Government, Melbourne.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: proud sponsor of 3ZZZ 92.3 FM.
6: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලින්.

0: අද උදෑසන ධම්මචින්තව පවත්වන්නේ යුරෝප් ධම්මනිකේතන අධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වතුනි, හැම වෙලාවකදීම හැම පැත්තකින්ම උත්සාහ කරනවා යමක් ජීවිතයට ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දේ අපි සංසන්දනය කරලා බලනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ සම්බන්ධව කොයි විදිහටද දේශනා කරලා තියෙන්නේ කියලා. මගතොට යනකොට පේන දේවල්, ඇහෙන දේවල් මේ කතා කරන්නේ ඕපාදූප නෙවෙයි, අපේ ජීවිතයට යමක් හරවත්ව ගන්නට පුළුවන් දේ පිළිබඳව. මම මෙහෙම කියන්නේ ඇයි කියලා සමහර වෙලාවට ඔබ කල්පනා කරන්න ඇති. පහුගිය කාලේ ලංකාවට ගිය වෙලාවේ අපේ වාහනේ ඉස්සරහ පිට මමත් ගියේ ත්‍රිරෝද රථයක. අපේ ත්‍රිරෝද රථයේ ඉස්සරහ පිට ත්‍රිරෝද රථයේ පිටිපස්සේ හොඳ වාක්‍යයක් ලියලා තිබ්බා. ඒ වාක්‍යය තමයි නිසල හිතේ කසල නැtei කියලා. මම අද ඕක මාතෘකා කරගන්න හේතුව බලන්න කොච්චර වටිනවද කියලා. මේ බුදු වදනක්. මේ බුදු වදනෙන් අදහස් කරන්නේ මොකද්ද? හිතේ ස්වභාවය. කසල. කසල කියලා කියන්නේ මොනවද? අපි ඒකට පාවිච්චි කරන වචනයක් තියෙනවනේ, ඒ තමයි කෙලෙස්. කෙලෙස් තමයි කසල. කසල කියලා තවත් විදිහකින් කියන්නේ කුණුගුණවත්. අනවශ්‍ය දේවල්. අපවිත්‍ර දේවල්. එතකොට කසල, අපවිත්‍ර, අනවශ්‍ය දේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවනේ ඉවත් කරන්න. අපි කවදාවත් කසල ගොඩක් අපේ ගෙදර තියාගන්නේ නැහෙනි. අපවිත්‍ර දේවල් අපේ ගෙදර තියාගන්නේ නැහෙනි. පිළුණු දේවල් අපේ ගෙදර තියාගන්නේ නැහෙනි. ඇයි? අපි දන්නවා ගඳ ගන්නවා කියලා. අපිරිසුදුයි කියලා. දැන් මේ කතාව ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ මනසට කොහොමද මේක ගෝචර වෙන්නේ කියලා. ඉසල හිතේ කසල නැති. එහෙනම් අපේ සිත අපිරිසුදු වෙන්නේ ඇයි? අපේ සිතට කසල එකතු වෙන්නේ ඇයි? අපේ සිතට මේ අනවශ්‍ය දේවල්, දුගඳ හමන දේවල් එකතු වෙන්නේ ඇයි? අපේ සිත නොසන්සුන් නිසා, අපේ සිත කලබල නිසා, අපේ සිත වික්ෂිප්ත වෙච්ච නිසා. එහෙනම් අපට උවමනා කරන්නේ මොකද්ද? අපේ සිත සංසුන් කරගන්න. සිත සංසුන් කරගන්න බුදුහාමුදුරුව අපට උගන්වපු ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියනවා භාවනා කියලා. දැන් ඔබ කල්පනා කරයි, මේ උදේ පාන්දර මේ මොකද්ද, මේ භාවනාවක් නැහැ. මං එච්චර දුරට යන්න බලාපොරොත්තුවක් නැහැ. වචනේ විතරයි ඔබට සිහිපත් කළේ. හිත සංසුන් කර ගැනීමට, එක අරමුණක තියා ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු මාර්ගය භාවනාව. ඕක විවිධාකාරව අපට කරන්න පුළුවන්. දැන් සංගීතය අපට භාවනාවක් කරගන්න පුළුවන්. මලක් දැස බලාගෙන අපිට ඒක භාවනාවක් කරගන්න පුළුවන්. ඒකම ගන්නකො මොකද්ද? මලක් අරගන්නකො. දැන් මේ මල අපි බලන දෘෂ්ටි කෝණේ, අපි එක එක්කෙනාගේ ක්‍රියාදාම, ඒ කියන්නේ මනස තුල පහළ වෙන සිතවිලි අනුව තමයි අපි මේ මලේ ස්වභාවය ග්‍රහණය කරගන්නේ. ඒක තමයි හැටි. අපි අහලා තියෙනවා යම් යම් දේවල් නිසා අභිඥාලාභීන්ගේ පවා ඒ අභිඥා ශක්තිය පිරුණා කියලා. ඒ කියන්නේ මනස ග්‍රහණය කරගන්න හැටි. දැන් මේ මල අපි මේක පූජා කරනවානේ බුද්ධාසනේ මත. දැන් මේ පුදසුන මත පූජා කරව මල දෙස ඔබ පොඩ්ඩක් බලන්න. අපි ඒකට කියන වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සඳ අපි පූජා කරනවා. අර නිසල හිතේ කසල නැති කියලා කියනකොට අපිට කොච්චර ලස්සනට මේක හිතන්න පුළුවන්ද කියලා බලන්න. හිත සංසුන් වෙනකොට අපිට පුළුවන්කමක් තියෙනවා යමක් තේරුම් ගන්නට. අර ලස්සනට තියෙන මල තව පොඩ්ඩකින් මොකද වෙන්නේ? ඒක මිලානියටපත් වෙනවා. එතකොට අන්න නිසල හිත. අපේ හිත තුළ තියෙන කසල ටිකෙන් ටික අයින් වෙටපට මොකද්ද? අර තියෙන ඇලීම. ඇලීම. මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. යමක් පිළිබඳව, යම් දෙයක් පිළිබඳව අපි ඇලෙනවා නම් ගැටීම එතන. ඇලිච්ච තැන ගැටීම. ඒක ස්වභාවය. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. අද මේ ලෝකේ ගැටීම් ඇති වෙලා තියෙන්නේ ඇයි? ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඇයි? විකල්ප ඇති වෙලා තියෙන්නේ ඇයි? අඩදබර කලකෝලහල මිනිමැරුම් ඇති වෙලා තියෙන්නේ ඇයි? එක එක පුද්ගලයන්ගේ සිත් තුළ ඇති වෙලා තියෙන මෙන්න මේ ඇලීමේ ස්වභාවය. මේක හරි අමාරුයි මොනවා කරන්නද නැති කරගන්න. හැබැයි අපි මේක යථාර්ථානුරූපව තේරුම් ගත්තොත් අපේ සිත නිසල කරගෙන මොකද්ද මේ මගේ සිතට පහළ වෙච්ච සිතිවිල්ල ඔබ විශ්ලේෂණය කරන්න විශ්ලේෂණය කරන්න පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ කෑලි කෑලි වලට විශ්ලේෂණය කරලා බලන්න. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා මේක යථාර්ථය. අන්න එතකොට ඔබේ සිත ටිකෙන් ටික ටිකෙන් ටික නිසල භාවයට පත් වෙනවා. අර කසල ටිකෙන් ටික ඔබේ සිතින් අයින් වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ එකයි නික්ලේශී ජීවිතය ඔබ ඇති කරගන්න. කසල වලින් ඔබේ සිත පුරව ගන්න එපා. අපවිත්‍ර වලින් ඔබේ සිත පුරව ගන්න එපා. සිත පිරිසිදු කරගන්න මේ හිමිතිරි පාන්දර ඔබ අදිෂ්ඨානය කරගන්න. අනවශ්‍ය කසල මගේ හිත තුල පුරවගෙන මම මගේ හිත නොසන්සුන් කරගන්නව වෙනුවට ටිකෙන් ටික කසල අයින් කරගෙන සිත නිසල කරගන්නට මම උත්සාහ කරනවා කියන මේ දැඩි අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ සඳහා ඔබට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: අද සාමාන්‍ය සමයේ 11 වැනි ඍදින අප සම්විධානන් වහන්සේගේ සුබ වදන තුල අපි හැම කෙනෙකුටම අද උන්වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්නට කියලා. උන්වහන්සේගේ අනුගාමිකයෙක් වීම අපි හිතන තරම්ම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. සමහර වෙලාවට අපිට හිතෙන්නට පුළුවන් ඒක හරිම පහසුයි කියලා. ඔබ කැපවීමෙන් ඒ දේ ඉටු කරන්න සූදානම් නම් ඔබට නිතැතින්ම ඒ සඳහා ආශාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ස්වාමින් වහන්සේගේ වචනය අනුව උන්වහන්සේ ඔබට පවසන දේ තේරුම් අරගෙන ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට උන්වහන්සේ අද දවසේදී ඔබටත් මටත් ඉතාමත්ම පැහැදිලිව කියනවා උන්වහන්සේ එදායේ ජනකාය දැකලා උන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කළා. ඇයි උන්වහන්සේ අනුකම්පා කළේ? ඒ ජනතාව හරියට ඉඳේරෙක් නැති බැටළුවන් වගේ විසිර ගොස් සිටියා. දුක් ගැහැට විඳිමින් ඔවුන් හිටියා. ඒ මන්දයත් ඔවුන්ට නායකත්වයක් නොතිබුණු නිසා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපිට නායකත්වයක් තිබුණට බැටළුව සැබවින්ම ඉඳේරට කීකරුද? ඒ බැටළුව අයාලේ යන්න උත්සාහ කරන්නේ නැද්ද? ඔබ ඔබගේ හදවතින් අහලා බලන්න ඔබ ඉන්න තත්ත්වේ මොකක්ද? ස්වාමින් වහන්සේ පවසනවා අස්වැන්න බහුලයි ගොවීන් විරලයි. ඒ නිසා අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න බාර හිමියාට අයදින්නට කියනවා. ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට මේ දේ පැහැදිලිව ප්‍රකාශ කෙරුවා. අද අපිට ප්‍රකාශ කරනවා අස්වැන්න බහුලයි ගොවීන් විරලයි. ස්වාමින් වහන්සේගේ මිදි උයනේ සේවය කරන්නට සුදුසු ඒ වගේම ප්‍රමාණවත් ගොවීන් නොමැති බව අද අපිට පෙනී යනවා. අද රටවල් ගණනාවක දේවස්ථාන වැසීගෙන යනවා. ඒ මන්දයත් එක හේතුවක් ඔවුන්ට ප්‍රමාණවත් පූජා ප්‍රසාදිවරු නෑ සේවය කරන්නට. ජනතාව බලාගෙන ඉන්නවා සේවය ලබන්නට. ජනතාවගේ පැත්තෙන් අපිට මොනවද හිතන්න තියෙන්නේ? අපි ආත්මార్థකාමී නේද? ඔබට තේරෙනවද ආත්මార్థකාමී කියන්නේ ඇයි කියලා? ඔබ ඔබගේ දරුවන්ව පූජා ප්‍රසාදිවරුන් කන්‍යා සොහොයුරියන් වෙන්න ඔබ යොමු කරනවද? යොමු කරනවට වඩා ඔබ ඒ අයට අකුල් හෙලනවා. හැබැයි ඔබට ඒ සේවාවන් අකුරටම අවශ්‍යයි. ඒ සේවාවන් නැත්නම් ඔබම අද්භූත චෝදනා නගන්නේ නැද්ද? ප්‍රේමාන්තේනි, පොඩ්ඩක් නතර වෙලා හිතලා බලන්න ස්වාමින් වහන්සේ මේ ශ්‍රාවකයන්ව කැඳෙව්වේ කුමක් සඳහාද? සුවිශේෂය එය අද අපිට පැහැදිලි කරනවා. උන්වහන්සේ ඔවුන්ව කැඳෙව්වේ අශුද්ධාත්මයන් දුරු කරන්නට, ඒ වගේම සියලු ආකාර ලෙඩ රෝග සුව කරන්නට, එලෙසම සුභාසන දේශනා කරන්නට. මේ ත්‍රිවිධ වූ කාර්යයන් හැම ශ්‍රාවකයෙකුටම පැවරෙනවා. ඔබටත් මටත් අපි හැමෝටම පැවරෙනවා. අපි මොනවද අපේ ජීවිතේ ඉෂ්ට කරලා තියෙන්නේ? අඩුම ගානේ උත්සාහ කරලා තියෙනවද? අපි බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. අපිට කරන්න පුළුවන් දේවත් අපි අඩුම ගානේ කරනවද නැද්ද? අපි ඒ දේ කරන්නේ නැහැ. ඒක තමයි සත්‍ය. ඔබ සත්‍ය පිළිගන්නට ඕන. ඔබ කොච්චර දේව වචනේ කියුවත්, ඔබ කොච්චර දේව වචනේ මෙනෙහි කරුවත්, ඔබ හිතලා වෙනස් වෙන්නේ නැත්නම් මේ අපේ අනාගතය අන්ධකාර වුණු මාර්ගයක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඒ අන්ධකාර වුණු මාර්ගයට ආලෝකය ඔබ රැගෙන එන්නට ඕන. ස්වාමින් වහන්සේ අද ශ්‍රාවකයන්ව ඔවුන්ගේ නම කියලා ඔවුන්ට කතා කරනවා, ඔවුන්ව ඒ සඳහා පත් කරනවා. එසේ පත්කොට ඔවුන්ව දූත මෙහෙවර සඳහා පිටත් කර හරිනවා. අද ස්වාමින් වහන්සේ ඔබව මේ මෙහෙවර සඳහා පිටත් කර හරිනවා. ස්වාමින් වහන්සේ එදා ශ්‍රාවකයන්ට පැවසුවා විජාතීන්ගේ මාවතකට පා නොතබන්න, අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි වෙන්නට එපා, සතුටින් සමාදානෙන් පරිස්සමින් මේ මෙහෙවර ඔබ කරන්නට ඕන. අද සමාජයේ අපි දකින්නේ අනවශ්‍ය දේවල් වලට පැටලිලා හැම දෙයක්ම අවුල් කරගන්නවා. ස්වාමීන් වහන්සේ අද අපිට මතක් කරලා දෙනවා ප්‍රඥාවන්තව මේ මෙහෙවර ඉටු කරන්නට කියලා. සමාරියන්ගේ නුවරකට ඇතුළු නොවන්න තවදුරටත් උන්වහන්සේ පවසනවා අපි කොහොමද මේ මෙහෙවරෙහි නියැලෙන්නට ඕන. ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්නේ නැති, අදහන්නේ නැති අය පසුපසේ බලහත්කාරයෙන් අපි යන්නට අවශ්‍යතාවයක් නැහැ ප්‍රේමවන්තේනි. ඊශ්‍රායෙල් වංශේ නැති වූ බැටළුවන් වෙතට යන්න ඔබට මට පැවරෙන මෙහෙවරයයි. ඊශ්‍රායෙල් වංශේ නැති වූ බැටළුවන්ව සොයන්නට ඔබටත් මටත් වගකීමක් ස්වාමින් වහන්සේ අද පවරනවා. කොහෙද ඉන්නේ මේ නැති වූ බැටළුවෝ? අපි අතරම තමයි. අපි දන්නවා, හැබැයි අපි අහක බලන් ඉන්නවා. ස්වාමින් වහන්සේව පිළිගන්නේ නැහැයි කියලා අපි දන්නවා. නමුත් අපි උත්සාහ කරන්නේ නැහැ ස්වාමින් වහන්සේව ඔවුන්ට අවබෝධ කරලා දෙන්නට, හේතු ගන්නන්නට. අපි කොච්චර අපගේ යුතුකම් වගකීම් පැහැර හැරලද? ස්වාමින් වහන්සේ ඒ බලය දෙනවා. මොකක්ද බලය? ස්වර්ග රාජ්‍ය ලංවී ඇතැයි දේශනා කරන්න, රෝගීන් සුව කරන්න, මළවුන් නැගිටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න, දුෂ්ටාත්ම දුරු කරන්න, හැම දෙයක්ම ඔබට නොමිලේ දීලා තියෙන්නේ. ස්වාමින් වහන්සේ මේ දේ ඔබගෙන් අහන එක අහනවමයි. ඔබට නොමිලේ ලැබිච්ච දේ ඔබ නොමිලේ අන් අයට දුන්නද? එසේ නොදෙනවා නම් ඒක මහා ආත්මార్థකාමී පාපයක්. ස්වාමින් වහන්සේ අද ඒ පාපයත් අවබෝධ කරලා දෙනවා. උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ අපි හැම කෙනෙක්ගේම කැපවුණු මෙහෙවර. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදි දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: ලක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද රචනයක් සංගීතකට ගායනා කොට ඇත්තේ විශාරද ගුණදාස කපුගේ.
1: ඊටක් නැති සරණක් නැති සතුටක්.

අයිබෝවන් මේ ට්‍රිපලිසිට් ගොල්ලුදිරියේ සිංහල සේවයයි. එරිදා වැඩසටහන තුළින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අපනයන ආදායම් ශ්‍රී ලංකාව තුළට ගෙනීමේ රීතින් සංශෝධනය කරමින් අතිවිශේෂ ගසට් නිවේදනයක් නිකුත් කරේ. සුරේෂ් සලේ වද හිංසාවට ලක්කොට තිබේ දැයි පරීක්ෂා කිරීම සඳහා විශේෂ අධිකරණ නියෝගයක්. පාස්කෝ දින ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් තමාට එරෙහිව පරීක්ෂණ මෙහෙවන්නේ යැයි සලේ විසින් අධිකරණය දැනුවත් කරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය සිය දැඩි කනස්සල්ල පළ කරයි. 2026 වසරේ පළමු මාස 6 ඇතුළත ශ්‍රී ලංකාවේ රුපියල 8%කින් අවප්‍රමාණ වීමක්. ප්‍රබල එල් නීනෝ කාලගුණික තත්ත්වයක් පිළිබඳ ලෝපුරා අනතුරු ඇඟවීම. එන්සීසී යෝජනාවලිය අඩංගු ගිවිසුම යළිත් බලගැන්වෙන ලකුණු. වාණිජ නෞකාවකට අමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය ඉන්දියාව විසින් හෙලා දකි. සමස්ත බටහිර කඳවුරට එරෙහිව රුසියාව තනිව නැගී සිටින බැව් රුසියානු නායකයා පවසයි. දැන් පුවත් සවිස්තරව. අපනයන ලිපියෙන් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීතිමාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී නන්දලාල් වීරසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ. 2026 අංක 2 දරන අපනයන ලිපියෙන් ශ්‍රී ලංකාවට ගෙනීමේ රීති ලෙස හැඳින්වෙන මෙම නව රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දිනේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙයින් 2024 ජූලි මාස 1 දිනදී ගැසට් පත්‍රයේ පළව වූ මුල් රීතිමාලාවේ 4 සහ 6 රීතීන් අවලංගු කර නව විධිවිධාන ආදේශ කොට ඇත. නව සංශෝධනයට අනුව ඕනෑම මාසයක් තුළ භාණ්ඩ අපනයනකරුවන් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලබන අපනයන ආදායම් පහත් සඳහන් ආකාරයෙන් අවසර ලද ගෙවීම සඳහා පමණක් භාවිතා කර යුතු අතර ඉන්පසු ඉතුරු වන ශේෂය ලැබෙන මාසයේ 10 දින හෝ ඊට ප්‍රථම අනිවාර්යෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තන කළ යුතු වෙයි. එකී අවසර ලත් ගෙවීම වශයෙන් සඳහන් වනුයේ ජංගම ගනුදෙනු සඳහා වන ගෙවීම්, ණය පීවීම සඳහා වන වියදම් පීවීමේ ගෙවීම්, ලාභාංශ සහ වැටුප් ගෙවීම්, ව්‍යාපාර සංචාර, අපනයන ව්‍යාපාරකේ සංචාර අරමුණු වෙනුවෙන් වෙන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ලබා ගැනීම හෝ අරමුදල් සඳහා ඉදිරිපත් කිරීම, රජයේ සුරකිම්පත් ආයෝජන සඳහා සිදු කරන ගෙවීම්, වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන් ලබන අවසර ලත් ගෙවීම්, එමෙන්ම 6 රීතියට සිදු කර ඇති සංශෝධනයට අනුව අපනයන ඉපවීම වලින් විදේශ මුදල් ගෙවීම් ලබන සෑම වක්‍ර භාණ්ඩ හා සේවා අපනයන කරුවෙකුටම තමට ලැබෙන ආදායමෙන් ඊට සඳහන් 1-5 දක්වා වූ අවසර ලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන සමස්ත ශේෂය එළඹෙන මාසයේ 10 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බැව් මහ බැංකුව අවධාරණය කර සිටී. අත්අඩංගුවේ පසුවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පංචපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කොට ඇත. එම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මනෝවෛද්‍යවරුන් 3 සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 2 පත්කරන බවත් එකී නියෝගයේ සඳහන් වේ. ඒ අනුව ආදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිස මෙන්ඩිස්, චිත්තාරි අභිනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ, වාස් වජිර, ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් අධිකරණය විසින් පත්කොට ඇත. එම වෛද්‍ය පරීක්ෂණ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අනියෝග කොට තිබේ. එකී වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට සිටී. මේ අතර සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමින් පවතින බැව් ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කොට ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවයි. මේ අතර සුරේෂ් සලේ මහතාට

සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ සුරේස් සලී මහතාගේ බිරිඳ අස්ගිරි විහාරයට පැමිණ ඔහු වෙනුවෙන් ආයෝජනයක් සිදු කළ බවත් එහිදී තම ස්වාමියාට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කළ බවයි. 2019 පාස්කු දින ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මගින් හඳුනාගෙන ඇති ශානි අභිෂේකර සහ රවි සෙනවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මේ වැනි විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලී සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචන අධිකරණයට දැනුම් දී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට අදාළව තමන් වත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් භාරයේ තබා ගැනීමේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලී ගොනු කර තිබූ රීට් පෙත්සම අභියාචන අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම කරුණ ඉදිරිපත් කොට ඇත. ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ විනිසුරු ජයකිදී අල්විස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඇතුළු පාස්ක ප්‍රහාරය පිළිබඳ සිදු කළ විමර්ශන කිහිපයකදීම ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදී සිය රාජකාරිය පැහැරෑරීමේ චෝදනාව මත එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි රවි සෙනවිරත්න යනායට එරෙහිව අපරාධමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවයි. එමෙන්ම පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසුව පවත්වන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අංශ භාර අධීක්ෂණ කාරක සභාව විනිසුරු එම් ඩී නවාස් ඉමාම් සහ විනිසුරු ජයකිද අල්විස් විනිසුරු ජනක සිල්වා යනාගේ කමිටු වාර්තා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පැවති නඩු කටයුතු වලදීද සුරේෂ් ශලයට එරෙහිව කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද ඔහු විසින් තවදුරටත් පෙන්වා දී ඇත. මේ දී විනිසුරු ජනක්ද සිල්වා කමිටුවේ සොයා ගැනීම සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ISIS අන්තවාදීකරණ ප්‍රයත්නයන් පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා රසක් එම වාර්තාවේ අඩංගු වන බවද පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස සිය රාජකාරිය පැහැර ඇති ශානි අබේසේකර දැන් සුරේෂ් සලේගේ විමර්ශකයා බවට පත්වී සිටින බවද නීතිඥවරයා එහිදී සඳහන් කොට තිබේ. ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අඛණ්ඩව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එක් සටහනක් තබමින් ආයතනය පවසන්නේ පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් පෙබරවාරි මස 25 වෙනි දින අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේගේ නඩු විභාගයේ ක්‍රියාපටිපාටිය සහ රඳවා තබා ගැනීමේදී ඔහුට සිදු වූ බව කියන අමානුෂික සැලකීමේ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අය සහ නීතිඥවරුන් ප්‍රසිද්ධියේ සිය කනස්සල්ල පළ කොට ඇති බවයි. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතේ අන්තර්ගතය තුළ පුළුල් සහ පැහැදිලි නිර්වචන අන්තර්ගත වන අතර එය ජාත්‍යන්තර නීතිවල ප්‍රමිතීන් සමග ගැළපීමක් නැති බවද එකී ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දිගු කලක සිට ශ්‍රී ලංකාවේ බුද්ධිඅංශ දුර්වල කිරීම සඳහා කටයුතු කර ඇති බැව් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි. කොළඹ නගරය සම්පූර්ණයෙන් විනාශ කිරීම සඳහා සූදානම් කර තිබූ LTTE බෝම්බ ලොරියක් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් කණ්ඩායම වරදිකරුවන් කිරීමට අබේසේකර මහතා කටයුතු කළ බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව උන්වහන්සේ සඳහන් කරයි. ආරක්ෂක හේතුන් මත එම තොරතුරු ලබා දුන් පුජ්‍යලින්ගේ නම් ගම්හෙලි කර නොහැකි බව දෙවියන් වහන්සේ පවසයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අඩංගුවේදී වදින්සාවලට භාජනය වූයේදැයි මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටී. මේට අමතරව ශ්‍රීල් ගාමිණී පියතුමාගේ හැසිරීම රටාව මුල සිටම නිරීක්ෂණය කළ බවත් පාස්කු ප්‍රහාරයේ විඳින් වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවද ඔහු LTTE වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කොට සිටී. 2026 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට ජූනි මාස 9 වෙනිදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8% පමණ අවප්‍රමාණ වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 වසරේදීද රුපියල ඩොලරයට සාපේක්ෂව 5.6%කින් අවප්‍රමාණ වූ අතර මෙම වසරේ මුල මාස දෙකේදී පමණක් 2%ක සුළු අගය ඉහළ යෑමක් වාර්තා වී තිබුණි. මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවතුණු විශේෂ වැඩසටහනකදී මේ බව අනාවරණය වී ඇත.
මා බැංකුව පෙන්වා දෙන්නේ ඉන්ධන සහ වාහන ඇතුළු භාණ්ඩ සඳහා අධික ආනයන වියදමක්. පැවැීම මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවලින් විදේශ විනිමය රටතුලට ගලා එම අඩුවීම රුපියල පිරිහීමට ප්‍රධාන හේතුව වූ බවයි. මේ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණ වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් ආදායම් රුපියල් බවට පත්කිරීම ප්‍රමාද කිරීමත් ආනයන කරුවන් විසින් සියනෝම් කල්තියාම ඉහළ දමා ඩොලර් මිලදී ගැනීම වැඩි කිරීමත් මීට සෘජුවම බලපා ඇති බවද මෙහිදී සඳහන් කොට ඇත. මේ අතර ශ්‍රී ලංකාවේදී සිදු වූ මහ පරිමාණ විදේශ මුදල් වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබෙන බැව් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් බැංකු හරහා සිදු කරන ලද ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශ රටවලට බැහැර කර ඇති බවට සිදු කර ඇති විමර්ශන වලින් කරුණු අනාවරණී වී ඇති බවද අමාත්‍යවරයා කියයි. ලැබුණු තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද විමර්ශන වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. ලොව පුරා උෂ්ණත්වයේ ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වාභාවික සංසිද්ධියක් වන එල් නීනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බැව් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇමරිකා අක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය නිවේදනය කර ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර සමකාන්තන පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර එල් නීනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ වර එල් නීනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් දරුණු එල් නීනෝ තත්ත්වයක් දක්වා ආවර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. ඓතිහාසික වාර්තා වූ ප්‍රබලතම එල් නීනෝ සිද්ධීන් අතරට එක්විය හැකි බවද ඔවුන්ගේ අනාවැකි විසින් සඳහන් කරයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වයේ දේකතු වීම නිසා ඉදිරි වසරක කාලය වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. එමෙන්ම මෙම තත්ත්වයේ හේතුවෙන් ලෝ පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර නියඟ අධික වර්ෂාපතනය ගම්වතුර උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද මෙකි පුවතේ සඳහන් කොට ඇත. ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC යෝජනා අඩංගු ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්ථාවක් උදා වී ඇතැයි තමන් දන්නා පරිදි වාර්තා වන බැව් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පළමු වරට අනාවරණය කර තිබේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් පැවති දේශපාලන වැඩසටහනට එක්වීමෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙම තොරතුරු සත්‍යද නැද්ද යන්න පිළිබඳව වත්මන් ආණ්ඩුව විසින් තහවුරු කළ යුතු බැව් ඔහු කියා සිටී. ප්‍රතිපත්තිමය ස්ථාවර භාවය ගොඩ නැගීම, බස්නාහිර පළාතේ රථවාහන තදබදය අවම කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැගවීම මෙන්ම විධිමත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් කරා ඉඩම් වෙළඳපළක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් යහපාලන ආණ්ඩු සමයේ මෙම ගිවිසුම සාකච්ඡා කළ බැව් හර්ෂද සිල්වා මහතා පවසයි. එහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නේ යහපාලන සමයේ මෙම ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් දැඩි ලෙස විරෝධතා දැක්වූ බවයි. අතීතයේදී MCC ගිවිසුමට එරෙහිව දැඩි ලෙස උද්ඝෝෂණය කළ කණ්ඩායම් වත්මන් තත්ත්වය හමුවේ එම ගිවිසුම යළි හිමිවන්නේ නම් ඊට කැමැත්ත පළ කරන්නේද යන්න ප්‍රශ්නකාරී වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තමන් මෙලෙස මතු කළේ බෙහෙවින් සංවේදී මෙන්ම ආන්දෝලනාත්මක මාතෘකාවක් බව පෙන්වා දුන්නේ මාතා අදාළ පාර්ශ්වයන් මේ වන විට ස්ථාවරයන් වෙනස් කර ඇත්නම් සහ නිදහස් වෙළඳපොළ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය තබා තිබේ නම් ඔවුන් ඉඩම් වෙළඳපොළ ප්‍රතිසංස්කරණය මෙන්ම ප්‍රතිපත්තිමය ස්ථාවර භාවයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවද අවධාරණය කරයි. දැන් විදෙස් පුවත් ඕමාන් වලට ලොබෙන් වූ මුහුදු තීරයේදී වාණිජ තෙල් ප්‍රවාහන නෞකාවට ඇමරිකානු ආරක්ෂකාංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉන්දියාව විසින් දැඩි ලෙස හෙළා දැක ඇති බැව් නව දිල්ලියෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. මෙම සිදුවීමට එරෙහිව සිය දැඩි විරෝධය පළ කිරීම සඳහා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව දිල්ලියේ ඇමරිකානු තානාපති කාර්යාලයේ භාරකාල නිලධාරී ජේසන් මීක්ස් වහාම අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ. ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී මෙම වාණිජ නෞකාව තුළ ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 24 දෙනෙකු සිට ඇති අතරින් 21 දෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව බේරාගෙන ඇතත් ඉතිරි ඉන්දිය ජාතිකයන් 30 දෙනා තවමත් අතුරුදහන්ව සිටින බව සඳහන් කරයි.
නවදිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවතුණු මෙම හමුවේදී ඉන්දියාව විසින් ඇමරිකානු නීතිය වෙත නිල රාජතාන්ත්‍රික විරෝධතා පත්‍රයක් පාර දී ඇත. එහිදී ඉන්දිය බලධාරීන් අවධාරණය කර ඇත්තේ අන්තර්ජාතික මුහුදු සීමාවන් තුළ සිදුවන මෙවැනි හමුදාමය ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපීය නොසන්සුන්තාවයන් තවදුරටත් වර්ධනය වන බවයි. යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඉනියා සාමූහික බටහිර කඳුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලඩිමීර් පුටින් ප්‍රකාශ කරයි. මෙම ගැටුම බටහිර රටවල පුළුල් සහාය මත ක්‍රියාත්මක වන අතිනවීන තාක්ෂණික යුද්ධයක් ලෙසද පුටින් ජනාධිපතිරයා හඳුන්වයි. රුසියානු දිනයට සමගාමීව ක්‍රෙම්ලින් මන්දිරයේදී සන්නද්ධ හමුදා සමාජිකයන් සමග පැවති හමුවකදී අදහස් දක්වමින් පුටින් ජනාධිපතිවරයා පැවසුවේ යුක්‍රේන ගැටුම ඉතාමත් ඉහළ තාක්ෂණික මට්ටමකට පත්ව ඇති බවත් නේටෝ රටවල් සියල්ලම රුසියාවට එරෙහි ක්‍රියාමාර්ග සංවිධානය කිරීම සඳහා උපරිම උත්සාහ දරමින් සිටින බවයි. පසුගිය ජූනි 12 වන දින සැමරුණු රුසියානු දිනයේ 1990 වසරේ රුසියාව සොවියට් භාවය ප්‍රකාශ කිරීම සෝවියට් සංගමයෙන් පසු නව රුසියානු රාජ්‍ය ආරම්භය සනිටුහන් කරන දිනේ බව සඳහන් වෙයි. යුක්‍රේන ගැටුම ආරම්භ කළේ රුසියාව නොවන බව නැවත අවධාරණය කරන පුටින් ජනාධිපතිවරයා ඉතිහාසයේ නැපෝලියන් ආක්‍රමණය සහ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසි හමුදාවන්ට එරෙහිව රුසියාව කළ සටනේදී යුරෝපීය රටවල් එක්ව රුසියාවට එරෙහිව ක්‍රියා කළ බව ඔහු විසින් පෙන්වා දෙයි. බටහිර රටවල් මේ වන විට රුසියාවට උපයා මාර්ගික පරාජයක් ලබා දීමට උත්සාහ කරමින් සිටින නමුත් ඒ කිසිසේත්ම සාර්ථක නොවන බවද පුටින් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අදරණීයමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

මේ තේමාවා දිනරටත් වැඩසටහන් මීට කලකට පෙර ඔබ මෙම ගුවන් ඉදිරියෙන් අසා ඇති බව මා විශ්වාස කරනවා. මා එයින් ඔබ දැනුවත් කරේ මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත් නිර්මාණ පිළිබඳව. නව නිර්මාණ නමින් ප්‍රචාරය වුණු එම වැඩසටහන නැවතත් ඔබ වෙත ගෙනීමට මා අදහස් කරා. මෙල්බර්න් නුවරින් බිහිවන නව නිර්මාණවල ඇති ගුණාත්මක භාවය එකී වැඩසටහන නැවත ඔබ වෙත ගෙනීම සඳහා මා පෙළඹ වූයේ යයි මා සිතනවා. ඉතින් මින් ඉදිරියට මේ තේමා වාදින රැගත් නව නිර්මාණ වැඩසටහන් මෙම ගුවන් විදුලියෙන් වරින් වර ඔබ වෙත සමීප වෙනවා ඇති. එතෙක් බලාපොරොත්තු සිටින්න මම රෝහණ කරුණාරත්න.

මෙරට තොරතුරු සංග්‍රහය ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකාවද ඇතුළු ආසියානු රටවල් රැසක සිට පැමිණි සිසුන් හට සිය මව් රටවල මුදල් ඒකක දුර්වල වීම හේතුවෙන් දැඩි මූල්‍යමය අසීරුතාවලට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තාවේ. විශේෂයෙන් ශ්‍රී ලංකා රුපියලේ අස්ථාවර භාවය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් හට සහ ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල්වලට මාසික වියදම් සහ විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීම දිනෙන් දින අභියෝගයක් බවට පත් මින් පවතී. විනිමය අනුපාතයේ වෙනස් වීම හමුවේ ශ්‍රී ලංකාවෙන් එවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ ගොස් තිබීම මෙයට හේතුවයි. මෙම තත්ත්වය යටතේ සිසුන් තාවකාලික රැකියා කිහිපයක් කරමින් සහ සිය වියදම් අඩු කර ගනිමින් තත්ත්වේ පාලනය කර ගැනීමට වෙරදරන බව දැනගන්නට තිබේ. මේ ආකාරයෙන් මූල්‍ය පීඩනයක් දිගටම පැවතිය හොත් ශ්‍රී ලාංකික සිසුන්ද ඇතුළුව අනෙකුත් විදේශ සිසුන්ගේ අධ්‍යාපන තීරණවලට ජීවන රටාවට සහ ඕස්ට්‍රේලියාව තෝරා ගැනීමේ හැකි ආවටද බලපෑම් එල්ල විය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ආර්ථික පීඩනයෙන් බැටකා සිටින සිසුන් හට මූල්‍යමය වශයෙන් සහාය සහ උපදේශන සේවා ලබා දෙන බව විශ්වවිද්‍යාලවලින් පැවසේ. ඕස්ට්‍රේලියානුවන් හට අන්තර්ජාලය ඔස්සේ බෙදා හදා ගන්නා දේ පිළිබඳව යලි සලකා බලන ලෙසට අනතුරු ඇඟවීමක් සිදු කෙරේ. සයිබර් අපරාධකරුවන් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් මුරපද බින දමා පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වේගවත් කර ඇත. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති පරිදි ඕස්ට්‍රේලියානුවන්ගෙන් 64% උපන්දින පවුලේ සමාජිකයින්ගේ නම්, ඊමේල් සහ පදිංචි ප්‍රදේශයේ වැනි තොරතුරු වෙනත් කෙනෙකුට පහසුවෙන් ලබාගත හැකි සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කර ඇත. එබඳු තොරතුරු සයිබර් අපරාධකරුවන් හට රන්මෙන් වටිනා බව විශේෂඥයින්ගේ අදහසයි. විශේෂයෙන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් 30% ඔවුන්ගේ මුරපදවල පෞද්ගලික තොරතුරු භාවිතා කිරීම එයට එක් හේතුවකි. බොහෝ ඕස්ට්‍රේලියානුවන් බහු සේවාවන් සඳහා එකම මුරපදේ භාවිතා කරන බැවින් එක් මුරපදයක් සොයා ගැනීම තුළින් විවිධ ගිණුම් කිහිපයකට හෝ බහු සේවා වෙත පිවිසීමට වංචනිකයින් හට හැකිවනු ඇත. විශේෂඥයන් පවසන්නේ දිගු අනන්‍ය වූ මුරපද භාවිතා කිරීම මල්ටිෆැක්ටර් ඔතෙන්ටිකේෂන් හෙවත් බහුසාධක සත්‍යාපනයේ සක්‍රිය කිරීම සහ මාර්ගගතව තොරතුරු අධික ලෙස බෙදා ගැනීමෙන් වැළකීම ආරක්ෂාව සඳහා ගත හැකි හොඳම පියවර බවයි. ඊයේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරස්‍රයේ පිහිටි ඇක්මි සිනමා ශාලාවේදී ද මදර්ලන් හෙවත් මව්බිම නැමැති චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණි. ඕස්ට්‍රේලියානු රිදී තිරයේ ශ්‍රී ලාංකික කතා සඳහා නව පරිච්ඡේදයක් විවෘත කරමින් මෙල්බර්න් වෙත එම චිත්‍රපටය හඳුන්වා දීම එහිදී සිදුවිය. මෑන් ටීවී යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන මල්ටිකල්චරල් ඕස්ට්‍රේලියන් නෙට්වර්ක් ටෙලිවිෂන් ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති එම චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය රාජපක්ෂ විසිනි. ද මොදෙලන් යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් විශේෂාංග වාර්තා චිත්‍රපටයක් වන අතර ඒ විවිධ ප්‍රජාවන්ගේ දෘෂ්ටිකෝණයන් සහ ඔවුන්ගේ මතකය, අනන්‍යතාවය, සංස්කෘතීන් සහ උරුමයන් පිළිබඳව අන්තර් පරම්පරා ගමන් හරහා ප්‍රකාශ කර තිබේ. සුන්දර එමෙන්ම යථාර්ථයේ පිළිබිඹු කෙරෙන දර්ශන සමග ගැඹුරු දර්ශනයක් අප වෙත කියාපාන එම චිත්‍රපටය තුළින් ඕස්ට්‍රේලියානු සහ ලෝකවාසී ජනතාවට බහු ආගමික බහු ජාතික පරිසරයක් සහිත ශ්‍රී ලංකාව තුළ ජනතාව සතුටින් සාමයෙන් සහ සමගියෙන් ගත කරන ආකාරය පෙන්වා දෙයි. මෙහි මීළඟ දර්ශනය ජූලි මාස 11 වැනි සෙනසුරාදා ෆවුන්ටන් ගේට් හි පිහිටි විලේජ් සිනමාහිදී පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නන් හට සාමාන්‍යයෙන් දැක ගැනීමට ඉතාමත් දුර්ලභ ආකාරයේ පින්කමක් ලෙස සැලකිය හැකි පින්වත් කුලදරුවෙක් බෞද්ධ ශාසනයේ පැවිදිවීමේ පුණ්‍ය මහෝත්සවයක් ජූනි මාස 21 වැනිදා එනම් ලබන ඉරිදා රිපල් බෘක් පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී පෙරවරු 8 සිට පැවැත්වේ. මෙ ස්ථානයේ ලිපිණය 1855 වෙස්ටර්න් පෝර්ට් රෝඩ් රිපල් බෘක්. මේ පිළිබඳ වැඩි විස්තර 0459 739 738 යන දුරකථන අංකයේ ඇමතීමෙන් ලබාගත හැක.
දකුණු මෙල්බර්න්හි පැවති අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී සිය ආධාරකරුවන් ඇමතු සෙනෙට් සභික පෝලින් හැන්සන් මහත්මිය ප්‍රධාන දේශපාලන පක්ෂවලින් බැහැර වූ වෙනත් කෙනෙකුට ඡන්දය ලබා දීමට අවස්ථාව සලසන බව පැවසුවාය. විෂ සහිත කම්කරු රජය ඉවත් කිරීම සඳහා සන්ධානය සමග කටයුතු කිරීමට වුවද තමා සූදානම් බව ඇය එහිදී පැවසුවාය. එම රැස්වීමෙන් අනතුරුව වන් නේෂන් පක්ෂයේ නායිකාව තමා සමග අදහස් හුවමාරුවක් සිදු නොකළ බව වික්ටෝරියාවේ විපක්ෂ නායිකා ජෙස් විල්සන් මහත්මිය පවසා ඇත. හැන්සන් මහත්මිය එම රැස්වීමට පැමිණෙන අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඉලක්ක කරගත් විරෝධතාකරුවන් පිරිසක් ලැජ්ජයි සහ නාසි ජරාව මරණයට පත්විය යුතුයි යනුවෙන් කෑ ගැසූහ. හැන්සන් මහත්මිය සමග රැස්වීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී බානබි ජොයිස් මහතා පැවසුවේ වන් නේෂන් පක්ෂ නාසින්ගින් සමන්විත නොවන බවයි. මරණය වැනි දේවල් පැවසීම තර්ජනයක් වන බැවින් එබඳු දේ පැවසීම සුදුසු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එම ස්ථානයෙන් පිටත නව නාසිවරයෙකු ලෙස හැඳින්වෙන මයිකල් නෙල්සන්ද පැමිණ සිටි අතර සුද්දන්ගේ අතිමහත් බලාපොරොත්තුව ලෙස ඔහු හඳුන්වන සෙනෙට් සභික හැන්සන් මහත්මිය හට සහාය දැක්වීම සඳහා තමා සහභාගී වූ බව වාර්තාකරුවන් හට පවසා ඇත. Airbnb නිවාසයක පදිංචි කල්ලියක් අවුල් ජාලයක් නිර්මාණය කිරීමෙන් පසු මෙල්බර්න්හි බටහිර ප්‍රදේශයේ වැසියන් බියෙන් ජීවත් වන බව පැවසේ. CCTV දර්ශනවල යෞවනයන් මාර්ගයේ ඔස්සේ ගමන් ගන්නා අන්දම සහ වැටවල් වලට නැගින ආකාරය සටහන්ව ඇත. මනෝලේක්ෂි පදිංචිකරුවන් පවසන්නේ මාසයකට පමණ පෙර නිවසක් අන්තර්ජාලයේ Airbnb සඳහා දැන්වීම් පළ කිරීම ආරම්භ කිරීමෙන් පසු කරදර ඇති වී ඇති බවත් එම නිවස තරුණයන් අපරාධ කිරීම සඳහා පදනමක් ලෙස භාවිතා කරන බවට බියක් ඇති වී ඇති බවත්ය. Airbnb නිවස අත්පත් කරගත් කල්ලියක් එම ප්‍රදේශය නිරීක්ෂණය කරන බවත් කිසිවෙක් නැති නිවාස තිබේදැයි බැලීමට ඔවුන් අවට ප්‍රදේශ සෝදිසි කරන බවත් ප්‍රදේශවාසීහු පවසති. නිවෙස්වල ප්‍රධාන විදුලිය සැපයුම ක්‍රියාවිරහිත කර එය යළි ක්‍රියාත්මක කර ඇද්දැයි බැලීමට පැය කිහිපයකට පසු ඔවුන් පැමිණෙන බව එක් පුද්ගලයෙකු පවසා ඇත. සොරකම් කළ මෝටර් රථයක් අතහැර දමා පැන ගිය යෞවනයින් පිරිසක් ඉහත කී නිවසේ සැඟවීමට තැත් කර ඇති අතර පොලිසිය පැමිණීමට ප්‍රථම සංචාරයේ යෙදුණු ආරක්ෂක නිලධාරීන් පළමුව ප්‍රතිචාර දක්වා තිබුණි. මෙහිදී අවුරුදු 15ක පිරිමි ළමයෙකු අත්අඩංගුවටගෙන සිතාසි නිකුත් කරන තෙක් නිදහස් කර ඇති අතර පිහියක් සහ මන්නා පිහියක් ඇතැතිව පලා ගිය අයෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. මෙම සිදුවීම් හේතුවෙන් දරුවන් එලිමහනේ ක්‍රීඩා කිරීමට බියක් දක්වන බවද පැවසේ. මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජේ වික්‍රම කරුණාසේන.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරෝප පොසොන් පොහොය නිමිත්තෙන් දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදු කරන පින්කම් වැඩිහිටි සහ ළමා සීල සමාදානය ජූනි මාස 28 වෙනිදා පෙරවරු 8:30 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන අතර දරුවන්ගේ වැඩසටහන පස්වරු 2ට අවසන් වේ. මෙදින පස්වරු 5:30 සිට රාත්‍රී 8:30 දක්වා කච්චානි ජාතක කතා පුවත ඇතුළත් වෙසක් තොරණ සහ මහා පහන් කූඩුව නැවත ප්‍රදර්ශනය කෙරේ. ආහාර පොළඳ පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන විහාරස්ථානය 93-33-48-48.
2: විහිත්‍ර ධර්මකථික පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ ඕස්ට්‍රේලියානු සදහම් චාරිකාවේ මෙල්බන් උතුරු ප්‍රදේශයේදී පැවැත්වෙන සුමදුරු ධර්ම දේශනය 2026 ජූනි මාස 20 සෙනසුරාදා දහවල් 1ට අංක 139 ඔහෙන්ස් රෝඩ් එපින් යන ස්ථානයේදී පැවැත්වේ. ඇති සීමිත ඉඩකඩ ප්‍රමාණයෙන් ඔබගේ ස්ථානය පූර්ව දැනුම් දීමකින් වෙන් කරවා ගන්න. විමසීම් සඳහා චාලක 0451-459-099 සරත් 0439-388-041.
1: ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනොම් පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන සීල භාවනාව ජූනි මාස 20 සෙනසුරාදා උදේ 8:30 සිට සවස 5 දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ. විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද කැලණියේ සාසන වංශ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ජූනි මාස 28 ඉරුදින රාත්‍රී 8ට විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන භාවනා මධ්‍යස්ථානය 97-94-94-92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425-831-182.
2: ඩීන්සයිට් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේදී ජුනි මාස සිදු කෙරෙන ආගමික වැඩසටහන් 5 ආකාරයෙන් සිදු කෙරේ. ජුනි මාස 20 සෙනසුරාදා තරුණ දරුවන්ගේ සීල භාවනා හා ධර්ම සාකච්ඡා වැඩසටහන, ජුනි මාස 27 සෙනසුරාදා පෝදා වැඩිහිටි සීල සමාදානය උදේ 8:30 සිට සවස 4:30 දක්වා පැවැත්වේ. එදිනම රාත්‍රී 6:30 පූජාවෙන් පසුව මාසික ධර්ම දේශනය සිදු කෙරේ. වැඩිදුර විස්තර සඳහා විහාරස්ථානය අමතන්න.
1: අද නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදන වල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නීවිත දිනට නොලබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල www.yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලීන විටදී කළු තීන්ත පෑනක් පාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-047-024.

0: You're listening to 92.3 FM, Radio 3ZZZ.
1: නිදස් 19 වර්ෂයේ අප්‍රේල් මාස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ ද අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. මේ සිදුවීම තමයි තම්මන්ගේ ආගම අදහන්නට ළඟම ආගමික මධ්‍යස්ථානයට එහෙම නැත්නම් පල්ලියට ගිය අහිංසකව ජනතාව ඉතා අමානුෂික ආකාරයෙන් ඝාතනය කරන බෝම්බ පිපිරීමක් සිදු වෙලා. සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කිරීම සඳහා වාස්පිරිදා වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා යුක්ති සංසදයේ ප්‍රියකාරී සමාජිකයෝ වගේ හිටපු ඇතුම්කරු ආචාර්ය ස්ටීව් මල මහතා සම්බන්ධ කරගන්නා දුරකථනය ඔස්සේ. එතුමා පිළිගන්නවා මෙදිරිට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
2: ආයුබෝවන් සිරිවර්ධන මහත්තයා, ආයුබෝවන්.
1: මම මීට පෙරත් මේ පිළිබඳව කතා කරද්දී ඔබ සංවිධානයේ සහ ඔබගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අගය කිරීමට ලක් කරා. ඒකට හේතුව තමයි මෙච්චර කාලයක් තිස්සේ වුවත් මේ සඳහා සාධාරණයක් බලාපොරොත්තුෙන් කටයුතු කිරීම. දැන් මේ වන විට ශ්‍රී ලංකාවේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන ඔහුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමක යෙදෙනවා. නමුත් මෙතෙන්දී ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කටයුතු කරන්නේ මේ පාස්කු ප්‍රහාරයේ යම් යම් අවස්ථාවල වග උත්තරකරුවන් ලෙස නම් කෙරුණු කණ්ඩායමක් ඉදිරිසරගෙන රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනාගේ නම් කියවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවේ පිටතත් යම් යම් කණ්ඩායම් මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් රටට යම් සේවයක් කරපු නිලධාරියෙක්ව තම වරදක් කළා තියෙනවා නම් ඒ වරදක් විදිහට දකින්නට අපි පුරුදු විය යුතුයි, අපි කටයුතු කළ යුතුයි. මම කැමති වර්තමානයේ මේ වන විට මෙහි තත්ත්වය සහ ඔබතුමාගේ දැක්ම පිළිබඳව මුලින් කතා කරන්න.
2: මෙහෙම පටන් ගමු. මේ පුද්ගලයා සුරේෂ් සලේකේ පුද්ගලයා රට වෙනුවෙන් සියක්කම හරි. නමුත් ඒ වගේම ඔහු බැරි වෙලාවක් අපි එක තැනකින් නම් කතා කරන්න උදාම වර්ධකරුවෙක් නෙමෙයි, සැකකාරයෙක් පමණයි. ඔහු ඒකට යම් විදියකට දායක වුණා නම් ඔහු මේකේ ක්‍රියාකාරී රෝල් එකක් කළා නම් ඔහු කරපු හොඳ අවුරුදු 38ක සේවය වෙනුවෙන් අර්ථික මකා දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට තියෙනවා පුද්ගලිකව. ඒක මම හිතන්නේ හැමෝම අවබෝධ කරගත යුතු දෙයක්. මේක තමයි මම ධර්ම ස්ථාවරය, මම ධර්ම මතය. දැන් සුරේෂ් සලේ මේ කලබල වෙන්නේ මෑතකදී නෙමෙයි. ඒ සංසදය 2021 ඔක්තෝබර් 16 අපේ පළවෙනි වෙබිනාර එක කළා. එතකොට සුරේෂ් සලේ කියන නම තව නම් ගණනාවක් ඇතුළුව එළියට එන්නේ ඒ පළවෙනි වෙබිනාර එකේදී. ඒකට 300ක් විතර සහභාගී වුණා 2021 ඔක්තෝබර් 16. එදා රාත්‍රී 10 සිරස ලීඩ් ස්ටෝරි එක ප්‍රධාන ප්‍රවෘත්තියට ගියේ පළවෙනි විනාඩි 5 මෙහෙමයි. කර්නල් වහන්සේ ආවා, මේ නම් කියවුණා අදි වශයෙන් අපේ සංසදය කරපු වෙබිනාරය. 23 ඔක්තෝබර් අපි දෙවෙනි වෙබිනාර එක කළා යුරෝපයේ. 25 ඔක්තෝබර් සිරිගාමිණී පියතුමාව හොයන්න CID කින් යනවා. එතකොට අපිට ඇතුලෙන් ආරංචි වුණේ ඒ වෙනකොට සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා. එයාගේ නියෝග මත තමයි සිරිගාමිණී පියතුමාව අරගන්න උත්සාහ කළේ. නැවත නැවතත් පියතුමන්ගෙන් දවස් 3ක් තිස්සේ ප්‍රශ්න කරලා ඇහුවේ මේ වෙබිනායකේ අන්තර්ගතයට තොරතුරු ආවේ කොහෙද. ඒ පැත්තෙන් බලද්දී මේකේ කිසියම් කාර්යභාරයක්, කියන්නේ මේක සංවිධානය හෝ මේකට අනුබල දීමේ කාර්යභාරයක් සුරේෂ් සලේ අතෙන් වුණා කියලා 2021 ඉඳන් අපේ සංසදයේ අපි දැනන් හිටියා. ඒක තමයි අපි දැනුවත් කළේ. නමුත් ඔය වෙබිනාස් කළා හැරෙන්න අපි සමාජ මාධ්‍යවලවත් ඒ වගේ මුකුත් කළේ නැහැ. ඒක තමයි තින් මට ඔයාගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් හැටියට දෙන්න තියෙන්නේ.
1: ඔව්, මීට පෙර ජනාධිපතිවරු දෙදෙනෙක්ගේ ජනාධිපති කොමිෂම් තිබුණා. ඒ වාර්තාවලවත් ඊට පස්සේ පාර්ලිමේන්තු කාර්ය සභා පැවැත්වුවා. මේ යම් සත්‍යතාවයක් තියෙන සභාවන මේ කතනකදීවත් බුද්ධි ප්‍රධානී වශයෙන් මේ කටයුතු කළ සුරේෂ් සලේගේ නම සඳහන් වෙලා නැහැ. එහෙම ආරංචියක් මම දැකලා නැහැ. නමුත් අර ආකාරයක අපිට උනත් ප්‍රශ්නයක් පැනනගිනවා. මෙවැනි දෙයකට මෙහෙම සම්බන්ධතාවයක් පිළිබඳව විස්තර කොහොමද එළියට ආවේ? ඒ සම්බන්ධයෙන් ගැටුම් නැද්ද?
2: ඔව්, එතකොට පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මට තිබිච්ච මූලාශ්‍ර මොනවද? මංගේ මූලාශ්‍රත් මලල්ගොඩ රිපෝර්ට් එක, ජනාධිපති කොමිසම් වාර්තාවේ ඒවායේ සුරේෂ් සලේගේ නම තියෙනවා. නමුත් තියෙන්නේ වෙන විදියකට. සුරේෂ් සලේව ප්‍රශ්නත් කළා. සුරේෂ් සලේව ගෙනල්ලා සුරේෂ් සලේගෙන් සාක්කිත් ගත්තා. ඒ වෙලාවේ සුරේෂ් සලේම තමුන්ට විදේශ ගමන් බලපත්‍ර 3ක් තිබුණ බවත් පිළිගන්න තිබුණා. සුරේෂ් සලේගේ නම සඳහන් නැත්තේ නැහැ. සඳහන් වෙලා තිබුණේ වෙන විදිහකට. කිසිම තැනක කියලා තිබුණේ නැහැ ඔහු මහමොලකරු හෝ මේක සංවිධානයේ මුකුත් නැහැ. සුරේෂ් සලේ ගැන සඳහන් වෙලා තිබුණේ 2009 NTG එක තවසු ජමාත්‍යක පිහිටවීමේ අවස්ථාවේ පටන් ඔහු සාරාන්ව දැන සිටියා කියන එක. ඒ වගේම 2013-2014 කාලය තුල ඔහු හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩිය කෙනෙක් හිටියේ තින්නකොට අර කණ්ඩායම් වලට වැටුප් ගෙවීමේ කාර්යභාරයට අනුමැතිය දුන්නේ ඔහු කියන එක ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් රිපෝර්ට් එකේ තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න බෑ. මම වකිමින් කියන එක දැන්ටත් වාර්තා වෙලා තියෙනවා, වාර්තා කරලා තියෙනවා. ඒ නිසා සුරේෂ් සලේගේ නම සඳහන් නොවුණා නෙමෙයි. සුරේෂ් සලේ මේ කණ්ඩායම දැනන් හිටියා කියන ස්ථිරයි. ඒක සාහුරු වෙච්ච දෙයක්. මේ මම කියන දෙයක් නෙමෙයි. ඒක ඔය වාර්තාවල ලියවිලා තියෙන, වාර්තාවල සඳහන් වෙලා තියෙන කාරණයක් සිරවත්.
1: අනිත් කාරණේ තමයි මේ අසත් මෞලාන කියන පුජ්‍යලයා ශ්‍රී ලංකාවේ ඉඳන් විදේශගත වෙන්නේ නීත්‍ය අනුකූල නොවන ආකාරයකට. ඒ යම් හේතුවක් මත ඔහු කටින් රසන් වෙලා යනවා. මේ පිළිබඳ ඔහු කරපු ප්‍රකාශයක් මත තමයි සුරේෂ් සලේව අත්අඩංගුවට ගත්තා කියලා මා දැනගෙන හිටියේ. මේ වන විට සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකා රජයෙන් ඔහුට 76ක රැඳුම් නියෝග ලබා ගන්න උසාවිය. නමුත් ජනාධිපතිවරයා කියන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට තමයි දැන් ඔහු දීර්ඝ කාලයක් මේ නවත්වා ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. එතන යම්කිසි ගැටලුවක් පැනගින් නැද්ද අපිට මේ මොහුගේ නීත්‍යානුකූල පදනමක් නැතුව මේ රටින් පැනලා ගිය මේ වගේ කුජලයකින් මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙනවා කියලා?
2: වැදගත් ප්‍රශ්නයක්. නමුත් අපිට තියෙන තොරතුරු, මට තියෙන තොරතුරු, අපේ සංසදයට තියෙන තොරතුරු අනුව දැන් අපි 2021 ඔක්තෝබර් 16 එක වෙබිනාවක් කළා, 23 තව වෙබිනාවක් කළා. ඊට පස්සේ සිල්ගාමිණී පියතුමාගේ සිද්ධිය මම කිව්වා CID එකෙන් එනවා. දැන් ඊට උගා කාලයකට පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ තමයි අසාද් මෞලානා කියන පුද්ගලයා මෙහෙම ප්‍රකාශයක්, ස්ටේට්මන්ට් එකක් එළියට දාන්නේ. එයා ඒක channel 4 එක දෙන්නට කලින් ඔය ස්ටේට්මන්ට් එක දෙකක හෝ තුනක කාලයක් ඉන්ටර්නෙට් එකේ සැරිසරුවා. වෙබ් අඩවිවල තිබුණා. ඊට පස්සේ තමයි ඒක අතට ගත්තේ. එයාගේ ස්ටේට්මන්ට් එකේ පැහැදිලිව එක තැනක ප්‍රකාශය කියනවා 2021 ඔක්තෝබර් 20 හෝ ඊට ආසන්න දිනයක පිල්ලයාන්යට කතා කරලා, පිල්ලයාන් සුරේෂ් සලේ සහ අසාද් මෞලානා අතර තිබුණ රැස්වීම, ඒ ගැන අසාද් මෞලානා වෙන කාට හෝ ප්‍රකාශයක් කළාද කිව්වද කියලා පිල්ලයාන් අසාද් මෞලානාගෙන් අහනවා. අහලක් තියෙනවා. අසාද් මෞලානා එක නැහැ කියනවා. නමුත් අසාද් මෞලානාව සුරේෂ් සලේ ගෙන්නලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා, ඔයා ඇරෙන්න මේ කතාව වෙන කවුරුවත් දන්නේ නැහැ, මේවා කාඩිනල්ට හෝ කාඩිනල්ගේ නියෝජිතයෙකුට ඔයා තමයි කියන්නේත්තේ කියන තර්ජනය සුරේෂ් සලේ අසාද් මෞලානාට කළා කියලා ඔය දීපු ප්‍රකාශනයේ තියෙන. ඊට පස්සේ තමයි එයා පිල්ලයන්ගේ තර්ජන මැද උනහට හේතුවක් නිසා රට පැන්නා කියලා කියන්නේ. මම දකින විදිහට ඔය දෙක පොඩ්ඩක් සමපාත වෙනවා. මොකද්ද මේ දෙක? සුරේෂ් සලේ ඔක්තෝබර් 16 21 අපි කරපු වෙබිනා එකයි, 23 කරපු වෙබිනා එකයි එයාගේ නම සඳහන් වීමේ ගැනයි, ඒක කොහොමද එළිවුණේ කියන එක අසාද් මෞලානාගෙන් අහන එක ගැනයි අපිට මත එනවා ගැටලු. එක එකක්. දෙක, සිල්ගාමිණී පියතුමාගෙන් කියවෙනවා මේ වෙබිනාවේ අන්තර්ගතය කළේ අහවලා ස්ටීවන් මල කියන කැන්ඩ ඔස්ට්‍රේලියාවේ කැන්බරා ඉන්න කෙනෙක්, එයා තමයි කළේ කිය. එතකොට අපිට ඇතුළෙන් ඒකත් සිරස ප්‍රවෘත්ති වලට කියවුණා. සිදුගාමිණී පියතුමාගෙන් අහනවා කවුද මේ ස්ටීවන් මල, ඔහු නම් තොරතුරු දුන්නේ ඔහුට ආවේ කොහෙන්, සහ ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් මොකක් හරි සම්බන්ධයක් වෙලා එයා දාපු කමෙන්ට් එකට යාව CID එකට ගෙන්නම එයාගෙන් උත්හනවා ස්ටීවන් මල කියන්නේ කවුද, මාත් එක්ක සමකැඳුම් කරු හැටියට සමන් කපිල කියලා කැනඩා, එයා කවුද? ඒතරද මංගෙන්න තර්කයේ මේ දැන් අපි අසාද් මෞලානා කියන මිනිස්සු කවුද කියන්නේවත් දන්නේ නැහැ. එයා රටෙන් හොරෙන් මාර්ගයෙන් ගිය එක හරි. නමුත් මේව ඔක්කොම එකට සමපාතුනේ කොහොමද? ඒ පුද්ගලයා අපිව දන්නේ අපි ආව දන්නේ නැහැ. නමුත් අපිට විශ්වාස කටයුතු ආරම්භ මාර්ගවලින් ආවේ ස්ටීවන් මල නමට ලිපිගුණයක් පවා හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යටතේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි ආරක්ෂක අමාත්‍යාංශයේ විවෘත වුණා. කවුද මේ මල කියන්නේ හොයන්න කියලා. මේ ළඟදි මම අහගෙන හිටව මෑත සාකච්ඡාවකදී මම දමිල ජාතිකයෙක්, දමිල දැස් කොටි දැස්වත් එක්ක වැඩ කරන කෙනෙක් කියලා විමල් වීරවංශ ගම්මන්පිල පාර්ශ්වයෙන් කියනවා. මොකද ඒගොල්ලන්ගේ නමුත් අර වෙබිනායකයේ තියෙනවා. මොකද ඔක්තෝබර් 25/2021 ගම්මන්පිලයි SBA දිසානායකයි විමල් වීරවංශයි විවෘතවම කිව්වා රිසාඩ් බදුදී මේකට සම්බන්ධයි කියලා ඒගොල්ල කිව්වා කියලා අපි අපේ වෙබිනා එකේදී රිපෝට් කළා. ඒ මත තමයි රිසාඩ් බදුදීන්ව ගත්තේ. ඒ නිසා තමයි ඊයේ හෝ පෙරේදා පාර්ලිමේන්තුවේදී රිසාඩ් බදුදීන් මේ දෙන්නා විමල් වීරවංශයි ගම්මන්පිලයි කරන එකට විරුද්ධ ප්‍රකාශයක් කරලා පොඩ්ඩක් එයාලට විරුද්ධව කතා කළේ. එතකොට ඔයා අහන ප්‍රශ්නේ අර යටින් පැන්නයි ඔක්කොම ඒ ටික පුද්ගලයා අපිට අදාළ නැහැ. නමුත් යාමේ කරපු ප්‍රකාශයයි සුරේෂ් සලේ ඒ වකවානුව තුළ කලබල වීමයි අපිටත් ගැටලුවක්. එතකොට මෙතන පොඩ්ඩක් අර මොනවද කාපු කෙනාගේ ඉහමල දනවා වගේ තත්වයක්ද කියන ප්‍රශ්නේ. එතකොටම අපිට ඒ නිසා ඉතින් සුරේෂ් සලේ මේකේ සම්බන්ධයක් තියෙනවා කියන ස්ථාවරය තමයි අපිට තියෙන්නේ.
1: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී හිටපු අධිකරණ හා බුදු සාසන මත ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කීපවරක්ම පාර්ලිමේන්තුවේ මතුව කරනවා මුස්ලිම් අන්තවාදයේ නැගිටීමක් තියෙනවා, ඒ අය යම් ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා. ඒකම ස්ථාන කීපයකදී මේ සඳහා සූදානම් වීම පෙරහුරු පැවැත්වීම පිළිබඳව වාර්තා වෙනවා. මේ වාර්තා වීම එක්ක යම් පිබිරීමක් සිදු වෙලා යම් සමාජිකයෙකුත් මේගිය පුවතක් අහන්න ලැබුණා. ඒ අවස්ථාවෙත් සානි අබේසේකර සහ රවිසෙනිරත්න යන දෙදෙනාත් ආරක්ෂක පැත්තෙන් ඒ වගේම මේවා බාරව කටයුතු කරන මුල් පුටුවල හිටියා කියන එක තමයි අපිට මතක. ඔවුන් ඒ ආකාරයට මේ සිද්ධිදාමය සිදුවෙන්නට ඉඩ දීලා බලාගෙන හිටියා කියන සැකයකුත් මතුවෙනවා. ඇත්තටම ඔවුන් එදා එහෙම හිටියේ ඒ ප්‍රශ්නේ සාධාරණ නම් ඔවුන් මේක මහා මොලකරුවන් එහෙම නැත්නම් ඔවුනුත් මේකට වගකී යුතුයි නේද?
2: මගේ මේ දැන් මම තොරතුරු මගේ මූලාශ්‍රයන් බලලා මේ උත්තර දෙන්නේ ඔය කියන කාලවකවානුවේ සිද්ධිය හරි පැකොට් නැටවත්තේ වෙච්ච එක හරියටම හරි එහෙම දෙයක් වුණා. ඒ කාලේ ත්‍රස්තවාදී පරීක්ෂණ මොකද TID එක සිංහල මොකට හරි නම් මතක නැහැ, බාරව හිටියේ සීනියර් DIG නාලක සිල්වා. විජේදාස රාජපක්ෂ කියපු වார்த்தාවත් හරි, නමුත් යා එක දෙයක් කිව්වේ නැහැ. මේ ස්ථීරම වார்த்தාවන් අරගෙන මේ කියන්නේ අහපාරණ කාලේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහට මේක දාන මේ වார்த்தාව මේ ෆයිල් එක දෙනවා. ඒතර රනිල් වික්‍රමසිංහ නෑ මේ වෙලාවේදී මේක තවදුරටත් ගෙනියන්න එපා කියලා මිනිත් කරලා වැඩිහිටියක් යන්නේ නැතුව මේකත් රනිල්ට ප්‍රතිඋත්තර බඳින්න වෙනවා. රනිල් එයාගේ අගමැති කියන කැපැසිටි එකෙන් යා මේක తాවකාලිකව තියන්න මේ වෙලාවේ මේ අනවශ්‍ය මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා ගන්න එපා, මේක අපි දෙවනුව බලමු කියලා එක පැත්තකට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජනාධිපති සිරිසේන ආරක්ෂක කවුන්සලයට රනිල් වෙන එක නවත්තන්න ඔය මත ගැටීම් ඇතුළේ ඇති වුණා. ඒ වකවානුව තුළ රවි සෙනවිරත්නයි ශානි CI දෙකේ හිටියා. ඒක හරි. නමුත් තීන්දු තීරණ ගන්න ලොකු පුතුවේ හිටියේ නාලක සිල්වා. පස්සේ නාලක සිල්වා ඉන්ටඩික් කරනවා ඉන් සබෝඩිනේෂන් වලට. මොකද යා හදනවා ඕපන් වරන්ට් එකක් අරන් ගිහිල්ලා සහරහන්ව අත්අඩංගුවට ගන්න. ඇත්තටම වරන්ට් එකක් ගන්නවා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ අගමැතිගේ බලපෑම් මත. එතකොට අර දෙන්න හිටියා. මම නෑ කියන්නේ නෑ. නමුත් තීන්දු තීරණ ගන්න මුල් පුටුවේ සිටියේ නාලක සිල්වා. පත් යාමත් නිර්දෝෂී වෙලා යාමත් ආපහු රීඉන්ස්ටේට් කරනවා, නැවත සේවයට ගන්නවා. ඕකට අර නාමල් මොනිතන්නේ මහසුන් බලකා එයාගේ රෙකෝඩින් එක සම්බන්ධ වුණා. එයා රෙකෝඩින් එකක් දුන්නා ඒක කන්දරක් වලට මතක ඇති. එතනයි ඒ කන්ෆියුෂන් එක තිබුණේ. ඒත් විජේදාස රාජපක්ෂ වකටේට පැමිණි නොකේපු කතාව තමයි මේක නවත්තන්න. එක්කෝ විජේදාස රාජපක්ෂ එක් ස්ටේට්මන්ට් එක කරද්දී ආ බලාපොරොත්තු වුණා වෙන කෙනෙක් රනිල් මෙහෙම දෙයක් කළා නේද කියන ප්‍රශ්නේ අදී කියලා. ඒක ඇදුනේ නැහැ. නමුත් ඇත්ත අපිට තියෙන තොරතුරු අනුව ඒක තමයි වුනේ.
3: පාස්කු ඉරිදා වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා යුක්ති සංසදයේ හිටපු කැඳවුම්කරු වර්තමාන සමාජික මහාචාර්ය ස්ටීව් මල මහතා සමග කරන සාකච්ඡාවටයි ඔබ මේ සමන් දෙමින් සිටියේ. මීළඟට විකාශය කරන මේ මීරු ගීතෙන් අනතුරුව එම සාකච්ඡාවේ ඉතිරි කොටසට ඔබට සමන් දීමට හැකියාව තිබෙනවා.
4: මීළඟට ඔබ වෙත ගෙනෙන මෙම යුග ගීතේ ගායනා කරන්නේ HR ජෝතිපාල සමග ඇන්ජලින් කුලතිලක. පදයචිලින් ධර්මසිරි ගමගේ සංගීතයේ ආචාර්ය

0: ඔබ මියුරු ගීතයට පෙර සවන් දෙමින් සිටියේ පාස්කු ඉරිදා වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා යුක්ති සංසදයේ හිටපු කැඳවුම්කරු වර්තමාන සාමාජික මහාචාර්ය ස්ටීව් මලර් මහතා සමග කළ සාකච්ඡාවටයි. අපි එම සාකච්ඡාවේ ඉතිරි කොටසට දැන් සවන් දෙමු.
1: ඊළඟට මම උගේ ගම්මන්පිල කියන්නේ නීතිඥවරයෙක්. ඔහුගේ ප්‍රකාශයක් මතක් වෙනවට මේ මොහොතේ. ඔහු කියනවා මේ රජය බලයට පත් වෙන්නෙම ඔටි ඩයස්පෝරාවේ උදව් ආධාර මත කියලා. ඒ වගේම සුරේස්සලේ මේ බෝම්බ පිපිරීම සිදුවෙන කාලවකවානුවේ ඔහු මැලේසියාවේ සහ ඉන්දියාවේ පුහුණු වලට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට මේ කොතනකවත් නම සඳහන් නොවුණු මොහු මෙතෙන්ට ඇදලා අරගන්නෙම ඔටි ඩයස්පෝරාව සන්තෝෂ කරන්නට කියලා ඔහු චෝදනා කරනවා. ඇත්තටම ජනතාවටත් මෙහි යම් සැකයක් පැනලා ගිනව මොහු මේ මුල් පුටුවේ ඒ වකවානුවතුන් නොසිටීම සමග. මම කැමති ඔබේ මතය දැනගන්න.
2: පළවෙනි දේ තමයි මැලේසියාවේ ආරක්ෂක නිලධාරියා හැටියට යන්න වුණේ සුරේස්තලයට රණින තමයි යව්වේ. මොකද මොනාරි ඩිසිප්ලින් හේතුවක් නිසා රණින්ගේ නියෝගයක් මත තමයි යව සම්පූර්ණ මිලිටරි එස්ටැබ්ලිෂ්මන්ට් එකෙන් මෑත් කළේ. පළවෙනි දේ. දෙක, මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ යම් ග්‍රහණයක් තිබුණු කෙනෙකුට භෞතිකව ඒ පුටුවක වාඩි විය යුතු නැහැ. වැඩේ කරගන්න අවශ්‍ය කෙනා කවුද කින්දවන්ද කියලා දන්නෝ දනිති. ඒ නිසා භෞතිකව එතන ඉන්න ඕන නැහැ. ඒක මේ උදේගම්මන්පිල ගේන නීතිඥයෙක් නොකළ යුතු මොඩ කාර්කයක් මගේ දේ. මොකද ඒ සුරේස්සලේ දක්ෂිණධාරියෙක් හැටියට මිලිටරි ඉන්ටෙලිජන්ස් එක තුළ හමුදා බුද්ධිංශය තුළ යමක් කළ හැකි කෙනෙක් හැටියට හොඳටම දැනන් හිටපු කෙනෙක්. ඒ කියන්නේ දන්න අය දැනන් හිටියා. ඒ නිසා ඔහු එතන භෞතිකව සිටිය යුතු නැහැ පළවෙනි තර්කය. ඒක තමයි මගේ මතය. දෙක, යට පුළුවනි ඇගේ තිබිච්ච සම්බන්ධතා මත විශේෂයෙන් එන්ටීජේ එකත් එක්ක තිබිච්ච සම්බන්ධතා මත ඒ දේවල් කොතනක හින්දා වුණා කරන්න. ඒක තමයි යක්කලේ. මොකද ඔය සිද්ධිය අප්‍රේල් 4, 2019 ආරංචිය වෙනකොට ඔය ඉන්දියාවෙන් තොරතුරු ආවා කියනකොට සුරේස්තලේ හිටිය ඉන්දියාවේ ආ එක පිළි අරන් තියෙනවා. මම ඒ වෙලාවේ ඉන්දියාවේ හිටියේ. ඒතර කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන් එයා හරහ දෙනම් මේ ආරංචිය ආවේ මෙහෙම දෙයක් වෙනවා කියලා. අපි දන්නේ නැහැ. නමුත් දෙදම්මන් පිළගේ තර්කය මම පිළිගන්නේ නැහැ. භෞතිකව ෆිසිකලි එතනම ඉන්න ඕන කෙනෙක් වැඩක් කරන්නේ. ඒක පූ තර්කය.
1: හොඳයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදියට මේ කටයුත්තේදී යම් වගකීමක් දැරිය යුතුයි, ඔහුට යම් චෝදනාවක් එල්ල විය යුතුයි කියන මතය තියෙනවා. ඊට හේතුවන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා මතුකරපු ප්‍රශ්නවලදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙන මොහොතක එතුමා ඒ අවස්ථාවේ මේ පිළිබඳව ක්‍රියාත්මක වීම මගහැරිය, එහෙම නැත්නම් එය අත්‍යවශ්‍යව ක්‍රියාත්මක වෙන අවස්ථාව ලබා දුන්නේ නැහැ කියන තර්කය මත රනිල් වික්‍රමසිංහ මහතාත් මෙහි මහමුලකාරී වශයෙන් නම් කළ හැකි කියන තැන ජනතාව ඉන්න හැමත මමත් ඒ මතේ ඉන්නවා. මං කැමති ඔබේ අදහස දැනගන්න.
2: ඔව්, රනිල් සෙක්‍රටරියක් විය යුතුයි. මම මූලාශ්‍රය එක්කම දෙන්න. ජනාධිපති කොමිෂන් වාර්තාව මගේ ළඟ තියෙන ඉංග්‍රීසි පිටපත වෙළුම් අංක 1 පිටු අංක 276 සහ 277. ඒකේ කියනවා ජනාධිපති කොමිෂමේ ඉදිරියේ ලැබුණු සාක්ෂි මත අගමැති හැටියට රනිල් වික්‍රමසිංහගේ තිබිච්චි ඉස්ලාම් අන්තවාදයේ කෙරෙහි තිබුණා වූ ලැක්ස් බොහොම සැහැල්ලු ප්‍රවිෂ්ඨ මේකට හේතුවක් වුණා කියලා ප්‍රෙසිඩෙන්ෂියල් කොමිෂන් එකේ English will intend one of the primary reasons for the failure on the part of the then government to take proactive steps towards Islam extremism. ජනාධිපති කොමිසමේ එක නිර්දේශයක එක observation එකක තියෙනවා රනිල් වික්‍රමසිංහ මේ මුස්ලිම් අන්තවාදයට ගත්ත සැහැල්ලු ප්‍රතිචාරයන් මේකට හේතුකාරක වුණා කියලා. ඒක නෑ කියන්න බෑ. ඒක හරියටම හරි. ඔයාලා කියන තර්කය හරි. ඔව්. ඒ නිසා රනිලුත් මේකේ වගඋත්තරකාරයෙක් විය යුතුයි. කොතනදී ඒක වේද කියන්න මම දන්නේ නෑ. මොකද මම දැන් ඉන්වෙස්ටිගේෂන්ස් වල පරීක්ෂණ කටයුතු ඉන්න කෙනෙක් නෙමෙයිනේ. අපි පිටේ ඉඳන් මේ 270 ගාන වෙනුවෙන් යුක්තියක් වෙන්න මේක යට යන්න නොදිවේෂන් එක තියෙනවා. රනිල් වික්‍රමසිංහ මේ මුස්ලිම් අන්තවාදයට ගත්ත සැහැල්ලු ප්‍රතිචාරයන් මේකට හේතුකාරක වුණා කියලා. ඒක නෑ කියන්න බෑ. ඒක හරියටම හරි. ඔයාලා කියන තර්කය හරි. ඔව්. ඒ නිසා රනිලුත් මේකේ වගඋත්තරකාරයෙක් විය යුතුයි. කොතනදී ඒක වේද කියන්න මම දන්නේ නෑ. මොකද මම දැන් ඉන්වෙස්ටිගේෂන්ස් වල පරීක්ෂණ කටයුතු ඉන්න කෙනෙක් නෙමෙයිනේ. අපි පිටේ ඉඳන් මේ 270 ගාන වෙනුවෙන් යුක්තියක් වෙන්න මේක යට යන්න නොදී ගේන සංසදයක් හැටියට අපිට පුළුවන් අපේ ඔබ්සර්වේෂන්ස් අපි දකින නිරීක්ෂණයන් කියන්න පමණයිනේ. නමුත් ස්ථාවරය හරි මේකට රනිල්ද වගකිව යුතුයි. ඔහු මහමුල කරුණි වෙන්න පුළුවන්. නමුත් ජනාධිපති කොමිසම් වාර්තාවෙම එක තියෙනවා, එක කියලා තියෙනවා.
1: සමාජ මාධ්‍ය තුල මේ වන විට ප්‍රශ්න විදිහට පැන නගිනවා සුරේෂ් සලේ මහතාට යම් අසාධාරණ සිදු වෙලා තියෙනවා. මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඔහුට සලකන ආකාරය පිළිබඳව එතුමාගේ බිරිඳ පවා පොලිස්පතිවරයාට දැනුම් දීමක් කරලා තියෙනවා. මේ මොහොතේ ඇත්තටම රජයක් විදිහට කටයුතු කළ යුතු ආකාරය නම් ඒ එසේ නොවිය යුතු කියන මතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකින් අදහස් දක්වනවා. ප්‍රවේශාලයේ මේකට සම්පූර්ණ මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා වගකීමක් දරනවා නම් ඔහු නීති ඉදිරිපමුණුවල ඔහුට යම් කිසි ක්‍රියාදාමයක් ගන්න පුළුවන්. මේ සාවියට ඉදිරිපත් කරපු මොහොතේ මොහුට විද්ධ තියෙන චෝදනාවක් තියෙනවා. එහෙම චෝදනාවක් තියෙන බවක් පොලිසිය CID ක පවසන්නේ නැහැ. මුතුමා මොකද හිතන්නේ? දැන් මෙතුමාට මේ යම් අසාධාරණ සිදු වෙනවා කියලා
2: බැරි වෙලාවක් ඔය කියන විදිය අඩක් තේත්තා අයිතු අසාධාරණකම් අමානුෂික සැලකීම් සුරේෂ් සලේට විරුද්ධව වෙනවා නම් ඒක මානව හිමිකම් කඩවීමක්. ඒක තර්කයක් නැහැ. ස්ථාවරයේ මං ඉන්නවා. ඔව් ඒක වැරදි. නමුත් ඒක අපිට දැනගන්නට පුළුවන් වෙන්නේ දැන් එයා කියනවා මෙයා කියන. එහෙමනේ අරගොල්ලෝ කියනවා CID ක කියනවා නෑ අපි එහෙම කළේ නෑ. එතකොට ඒක දැනගන්න වෙන ස්වාධීන වාර්තාව තමයි ඉස්සරහදී ඊයේ පෙරේදා අධිකරණයෙන් පත් කරපු වෛද්‍ය මණ්ඩලය 5 දෙනෙක් එකින් යුත් ඒ 5 දෙනා දෙන වාර්තාව තමයි අපිට ගන්නට වෙන්නේ. නමුත් ඔයාගේ ප්‍රශ්නේ මගේ ස්ථාවරයක් නෑ. එහෙම දෙයක් යට වෙලා තියෙනවා නම් වැරදි. නමුත් මම තව දෙයක් කියන්නට ඕන. ඊයේ පාර්ලිමේන්තුවේදී පොලිස් භාර ඇමති ආනන්ද විජේපාලගේ ප්‍රකාශයේ හැටියට මට පේන විදිහට ස්වාධීන පුද්ගලෙක් හැටියට කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමේදී කළ යුතු ක්‍රියාදාමය කියලා තියෙනවා. ඉස්සර එහෙම වුණේ නැහැ. සුදු වෑන් තිබුණා. සුදු වෑන් වලින් උස්සංගියා පුවත්පත් කලාවේදීන් වෙන්න පුළුවන්, මාධ්‍ය කට්ටිය වෙන්නට පුළුවන්, සිරසට එහෙම ගැහුවා. මේකදී එහෙම නැහැ. මේ සුදු වෑන් එකෙන් උස්සංගියේ නැහැ. මෙයා වරගත්තා. බිරිඳට ගෙනිහිල්ලා පව් කිව්වා. රිසීට් එකක් දුන්නා. මෙයාව මෙතනටයි ගෙනියන්නේ. මේ ගෙනියන්නේ අපි අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ එයාලව හඳුන්වලා දුන්නා. තරුතුරු ඔක්කොමත් කිව්වා. ඒ විවෘතභාවය තිබිලා තියෙනවා. දැන් ජස්ටිස් ස්කූල් එහෙම ගත්තාම එයාලට ලෝ ඇක්සස් තිබුණේ නැහැ. මං කියන්නේ ඒ කාලේ සීමාවන් තිබුණා. ඔය අන්තරේ හිටපු මුදලිගේ කියනවා ඒගොල්ලන්ට තිබිච්ච සැලකිලි, මේ සැලකිලි අතරේ යම් පරස්පරයක් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ආපහු

0: අරයා කියනවා මෙයා කියලා. එමෙති කියනවා සීඅයි දෙක කියනවා සුරේෂ් සලේ වෙනුවෙන් කතා කරන විමල් වීරවංශයි උදේගම්මන් පිළයි කියනවා. මම නැවතත් කියනවා එහෙම අමානුෂික සැලකීම් වෙනවනම් ඒවා වෛද්‍ය මණ්ඩලය ඔප්පු කරා යොමුයක් මෙහෙම දෙයක් තියෙනවා කියලා. වැදගත් ප්‍රශ්නකුත් තියෙනවා මටත් හිතට තියෙන. ඒ තමයි ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක මුරපදය හෝ මොබයිල් එකේ මුරපදය බුද්ධිංශයේ ප්‍රධානියා වෙච්ච සුරේෂ්තරයට මතක නැහැ. ඒක දීලා නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අර අමානුෂික සැලකීම් තියෙනවා නම් වැරදි. අපි ඒක තව දවස් ගණනකින් වෛද්‍ය වාර්තාව ආවමින් කාටත් දැනගන්නට ලැබෙයි කියන එකේ තමයි අපි ඉන්නේ. මම ඉන්නේ ස්ථාවරේ.
1: ඔය අපිට ලැබෙන කාලයත් එක්ක අද මේ සාකච්ඡාවෙන් සමුගන්නට සිදු වෙනවා. මම හැමදාමත් කියන දේ තමයි ලංකාවේ යම් සිදුවීම් වෙනවා දින 15කට 16කට වැඩි ජනතාවට මතක හිටින්නේ. නමුත් මෙවැනි ඉතා භයානක සිදුවීමක් සිදු වෙලා ජනතාවට අමතක වෙන නොදී ඔබ තමයි

0: 2023-2023 උපනායක ක්‍රියාදාමය සිදු වී ඇති. මොහොත් මිසුතෙන්තරන අද ඊටපස්සේ ගුවන්විදුලියේ සිංහලන්සේ වෙනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි සමග සම්බන්ධ වීම සඳහා ආචාර්ය ස්ටීව් මල මහතාට අපි ස්තුතියන්ත වෙනවා කියන්න.
1: බොහොම ස්තුතියි වල දෙන්නටම මේ අවස්ථාව අපිට දුන්නට, සංසදයට දුන්නට. මම පුද්ගලිකව ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් හෝ නියෝජිතයෙක් හෝ කවුවත් නෙමෙයි. මගේ එක විශ්වාසයක් තියෙනවා, මම කතෝලිකයෙක් වුණාට මම බෞද්ධ දර්ශනය දැඩිව පිළිපදින, දැඩිව පිළිගන්න කෙනෙක්. ඔය ආත්ම 277 අපි කවුරු කොහොම මොනවා කිව්වත් ඒ ආත්ම 277 මේක ඇත්ත එලි කරාවි. අපි ඒ වෙනුවෙන් තමයි මේ දඟලන්නේ. ඔයාලා දන්නවත් ඇති, නමුත් චුට්ටක් මෙතනදි මතක් කරන්න, අපේ සංසදයෙන් සහ ගෝලීය සංසදය එකතු වෙලා අපි කතෝලිකයන්ගේ ප්‍රධාන තැන කියලා සැලකෙන රෝමේ ශාන්තිපීතර බැසිලිකාව ඉදිරියේ 2022 පෙබරවාරි 28 ක්‍රියාඥා මෙහෙයක් කළා. මොකද ඒ වෙනකොට අපේ බලාපොරොත්තු බිඳිලා තිබුණේ නීත්‍යානුකූලව හෝ නීති මාර්ගයෙන් මේකේ යුක්තිය සාධාරණත්වය එන එකක් නෑ කියන අදමානය තිබිච්ච නිසා අපි ගිහිල්ලා ලොකු දේව කණ්ඩලව්වක් කළා. පැයක් විතර එකට ලංකාවේ මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලැබුණා. පල්ලිය ඒක ඉරිදාව රෝමේදී අපි එකතුනේ දවල් 12ට, ලංකාවේ හතාමාට 8ට විතර සම කාලය නිසා ලංකාවේ පල්ලිවලත් යාඥා කළා, විශේෂයෙන් කොළඹ පදවි. ඉතින් මගේ විශ්වාසය තියෙනවා මේ මහේන්ද්‍ර මහත්තයා, සිරිවර්ධන මහත්තයායි ඔය ආත්ම 277 ඔයා මම කවුරු සුරේස්සලේ රනිල් වික්‍රමසිංහ කවුරු මහමොලකාරයා වුණත් අපිට ඒ වන්දිය ගෙවන්න වෙනවා. ඔයාලා මොන ධර්මයක් අදහැක්වත් මම දන්නේ නැහැ. ඔයාලගෙත් ඒ විශ්වාසය ඇති. මේක සංවිධානාත්මකව කරපු දෙයක් නම් කරපු දෙයක් නිසා, ඒ බව පේන නිසා මේක වළක්වා නොගත්තට, එකට වක්‍රබහූ ඍජුව දායක වුණා නම් එකට වන්දිය කාට කාටත් ගෙවන්න වෙයි කියන විශ්වාසය පුද්ගලිකව මගේත් අපේ සංසදයේත් තියෙනවා. බොහොම ස්තුතියි, බොහොම පිං මේ අවස්ථාව අපිට ලබා දුන්නාට. අපි මේක නවත්තන්නේ නැහැ. අපි නිතර මාධ්‍යවල කතා කරන්නේ නැහැ, පුවත්පත් සාකච්ඡා කරන්නේ නැහැ මෙහෙම. නමුත් අපි මේකේ දිහා බොහොම අවධානයෙන් නිරීක්ෂණය කරගෙන ඉන්නවා. බොහොම ස්තුතියි, තිරුවන් සරණයි.
0: බොහොම ස්තුතියි. අපිත් ඒ ස්ථාවරේ ඉන්නවා, බොහොම දැඩිව ඉන්නවා. ඒ කියන්නේ ඔබතුමා සමග මේ සාකච්ඡා කරනටත් අද මුල්මෙත් ඒ මගේ ස්ථාවරේ අනුව තමයි. බොහොම ස්තුතියි. අයිබෝවන්.
1: අයිබෝවන්.
2: ත්‍රිචබසෙත් ගුවන්විදුලියේ සිංහල සේවය FM 92.3.

මේ තේමාවාදිනය රටත් වැඩසටහන් මීට කලකට පෙර ඔබ මෙම ගුවන් විදුලියෙන් අසා ඇති බව මා විශ්වාස කරනවා. මා එයින් ඔබ දැනුවත් කරේ මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත් නිර්මාණ පිළිබඳව. නව නිර්මාණ නමින් ප්‍රචාරය වුණු එම වැඩසටහන නැවතත් ඔබ වෙත ගෙනීමට මා අදහස් කරා. මෙල්බර්න් නුවරින් බිහිවන නව නිර්මාණවල ඇති ගුණාත්මක භාවය එකි වැඩසටහන නැවත ඔබ වෙත ගෙනීම සඳහා මා පෙළඹුවේ යයි මා සිතනවා. ඉතින් මින් ඉදිරියට මේ තේමා වාදින රැගත් නව නිර්මාණ වැඩසටහන් මෙම ගුවන් විදුලියෙන් වරින් වර ඔබ වෙත සමීප වෙනවා ඇති. එතෙක් බලාපොරොත්තු සිටින්න මම රෝහණ කරුණාරත්න.

0: ඔබට මතකද අපි පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික සමාජ තොරතුරු පිළිබඳව කතා කළා ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදී සමීන්ද්‍ර සිල්වා මහතා සමග. එම සාකච්ඡාව වැඩසටහන ඉදිකඩ මදි නිසා සම්පූර්ණව නිම කිරීමට හැකියාව ලැබුණ නැහැ. ඒ ඉතිරි කොටස දැන් මෙතන සිට ඔබ වෙනුවෙන් විකාශය කරනවා.
1: සමීන්ද්‍ර, ඔබ මට හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. කලකට ඉහතදී අයිස් මග්ද්‍රව්‍ය හදර කර්මාන්ත ශාලා ගැන කරපු මාධ්‍ය සංදර්ශනයෙන් පසු දැන් තත්ත්වය මතක් කරලා. මේ වගේම මාධ්‍ය සංදර්ශනයක් දැන් පවත්වන්නේ කීර්තිමත් බුද්ධි නිලධාරියෙකු වන සුරේෂ් සලේ මහතාව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන ඒ මහතාට ඉතාම කෲර විදිහට වද හිංසා පමුණුවෙනින් කියන බව දැනගන්න තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කොහොමද?
2: මෙමය සුරේෂ් සලේ මේ ජෙනරල් ඔහුට තියෙන චෝදනාව අතවශ්‍ය මේ චෝදනාව මත තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ. ඒ චෝදනාව තමයි 2018 මට මතක විදිහට පෙබරවාරි මාසේ දිනක සහරාන් ඇතුළු කණ්ඩායමක් උත්තරන් දිස්ත්‍රික්කයේ පොල්වත්තකදී සම්බ වුණා කියන කතන්දරේ. ඒ ප්‍රකාශය කරන්නේ අසාද් මෞලාලා. ඔහු පිල්ලයන්ගේ ඒ කියන්නේ සිවනේස තුරේ චන්ද්‍රකාන්ත මහමැතිවරයා වශයෙන් කටයුතු කරා නැගිට පළාතේ කාලයකට පෙර. ඔහුගේ කණ්ඩායමේ පුද්ගලෙක්. මේ පුද්ගලයා කරන ප්‍රකාශයක් මත තමයි මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ. අතවශ්‍යම කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කරුණ පිල්ලයන් මඩකලපුව බන්ධනාගාරයේ ඉන්න කාලෙක තමයි මේ සහරංගේ කණ්ඩායම සමග සම්බන්ධ වෙලා ඊට පසුව මේ ආකාරයට පුත්තලන් දිස්ත්‍රික්කයේ පොල්වත්තකද මේ හම්බුණයි කියන්නේ මේ චෝදනාව උඩ තමයි පුරේශලේම අතරමුඩ අරගෙන තියෙන්නේ. මං මේක තාම නඩු කටයුත්තක් හින්දා මම පිට දේවල් කතා කරන්නේ නැහැ. නමුත් සුරේෂ්ශලී විනුවෙන් අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ෆඩෑන්ඩ්. මං ඔහු පෙන්ල දුන්න කාරණාවක් කියන්න කැමතියි. ඔහු ඉතාම පැහැදිලිව ඔහු ඉතා දැඩිව ප්‍රකාශ කළා අධිකරණයේදී යම් කිසි පුද්ගලයෙක් කරන ප්‍රකාශයක් සරස් ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ නැතුව කිසිදු ආකාරයකට එය අධිකරණයේ ඉදිරියේ සාක්ෂියක් ලෙස පිළිගන්න බැහැ කියන එක. මම හිතන්නේ කතාව තියෙන්න ඕනේ ඒ වටපිටාව ඔක්කොම මතක කරාම එතන. අසාද් මෞලානාගේ සාක්ෂිය ප්‍රකාශය රහස් පොලිස් නිලධාරීන් විසින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වූ තානාපති තුමියගේ නිල නිවසේදී තමයි ඒ ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සුරේෂ් සල්ලේගේ නීතිඥ පෙන්වා දෙන්නේ එය සාක්ෂියක් ලෙස පිළිගන්න බැහැයි කියලා එම පුද්ගලයාව හරස් ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ නැතුව. මම හිතන්නේ එතනයි කතාව තියෙන්නේ. සුරේෂ් සලේ ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. අතවශ්‍යම චැනල් 4 නාලිකාව 2023 සැප්තැම්බර් මාසයේ ඔය වාර්තා වැඩසටහන ඉදිරිපත් කිරීමට පෙර මේ පිළිබඳව සුරේෂ් සලේගෙන් විමසලා තිබුණා. සුරේෂ් සලේ එම ආයතනයට ප්‍රකාශ කරලා තිබුණා 2018 ඔහු ඉතියේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඔහු මැලේසියාවේ 2018 වසරේ කිසිදු රටකට ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි වෙන රටකටවත් පිට වෙලා නැහැ කියලා. මම හිතන්නේ ඒ ප්‍රකාශය ඉතාම පැහැදිලිවම කිසිදු ප්‍රශ්නයකින් තොරව ශ්‍රී ලංකා ආණ්ඩුවට මැලේසියානු ආණ්ඩුව සමග සම්බන්ධ වෙලා ඒ තොරතුරු තහවුරු කරගන්න පුළුවන්. සුරේෂ් සලේ මැලේසියාවෙන් පිටත්ු නැත්තම් ඒ 2018 වසරේ අනිවාර්යෙන්ම ඔහුට උත්තරන් දිස්ත්‍රික්කයට යන්න අවස්ථාවක් නැහැ. මෙතනයි කතාව තියෙන්නේ. ඉතින් ඒක බලන්න ඕනේ. නමුත් මම මේ සම්බන්ධයෙන් මම මගේ අදහසක් වශයෙන් මම මේක පත්‍රයේ සිලලා තියෙනවා. මම මේක මීට පෙරත් මම මේක ප්‍රකාශ කරලා තියෙනවා. මේ සුරේෂ් සලේ මේ තත්ත්වයට පත්වීමට ප්‍රධානම හේතුවට වග කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒක තමයි සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින කිසිදු කෙනෙක් කියන්නේ නැති කතන්දරේ. මේ ප්‍රශ්නේ ඔබ මගෙන් අහුවේ කොහොමද? අවස්ථාවක් මට හමුණාට මේක මිනිසුන්ට කියන්න තවවරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 2021 මේ පාසල් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් වාර්තාව ප්‍රෙසිඩෙන්ටල් කමිෂන් ඔෆ් ඉන්ක්වයරි ඒ වාර්තාව 2021 පෙබරවාරි මාසේ බාර දුන්නා. 2021 පෙබරවාරි මාසේ ඒ බාර දුන වාර්තාව තාම සවිස්තරාත්මක වාර්තාවක් සෑම පැත්තක්ම බලලා තිබුණා. ඒ වාර්තාවේ සුරේෂ් සලේවත් උදාහමුදා බුද්ධියංශයවත් ගැන කිසිදු සඳහනක් නැහැ. ඒකේ ඒ පාර්ශවයට විරුද්ධව කිසිදු චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. කතෝලික පල්ලිය ඉල්ලුවේ එකම එක දෙයයි, ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ කොමිෂන් වාර්තාවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ නිර්දේශ අතර පළවෙනි නිර්දේශය තියෙන්නේ එවකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ඔහු කටයුතු කරපු ආකාරය ගැන විමර්ශනයක් කරන, පරීක්ෂණයක් කරන, දඩුවම් කරන, ඊට අමතරව රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාගේ උතුමා කටයුතු කරපු ආකාරය, එවකර ආරක්ෂක ලේකම් පොලිස්පතිතුමා, මේ හැම කෙනෙක්ගේම නම් වලින් වෙන වෙනම සඳහන් කරලා තියෙනවා. කොහොට්ටු රජය ඒ කිසිවක් කරේ නැහැ. ඒ සම්පූර්ණයෙන්ම තමුන්ගේම කොමිසමේ වාර්තාව අමතක කරා, පැත්තකට දැම්ම දාලා හය දිනක කොමිටියක් පත් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීව. හය දිනාම කොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකාරණයේ විනිසුරුවන් විසින් ඉදිරිපත් කරපු වාර්තාව, ඒ යෝජනා ගැන සලකා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දිනෙන් පත් කරා. ඒ තුල ඊට පස්සේ තමයි මේ කතෝලික පල්ලිය යම්කිසි ආකාරයකට සමුංගේ ක්‍රියාකලාපය දැඩි කරේ. ඔවුන් ජනාධිපතිවරයාට ලිව්වා කරුණා කරලා මේක ක්‍රියාත්මක කරන්න, කිසිදු දෙයක් ඇහුව නැහැ ආණ්ඩුව. ඒ තුල ඒ පරක්කු කිරීම තුල ඒ දිගින් දිගටම තමුන්ගේම ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක නොකිරීම තුල තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. මේ චෝදනාව වෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරන්න මේ බෝම්බ ප්‍රහාරය එල්ල කරේ සුරේෂ් සලේගේ. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මේ රටේ ලෝකේ කතාවක් ඇතිවිය යුතුයි. තමුන් පත් කරන ජනාධිපති කොමිෂන් සමහර ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා භෝජන පෙරමුණ කටයුතු කරේ නැත්තේ ඇයි කියලා ඒකට හේතුවක් තියෙනවා. 20/21 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු පක්ෂය යටතේ පාර්ලිමේන්තු මහමැතිවරණය තරඟ කළා. මතන ආසන 13ක් හෝ 14ක් ජයග්‍රහණය කරා. මෛත්‍රීපාල සිරිසේන සිටියේ ඒ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන්. ඒ තත්ත්වය තුල හින්දා වෙන්න ඇති ඒ අනුව ක්‍රියා කිරීම නැවතුනේ. ඒකට ඇත්ත වශයෙන්ම වෙනත් පුද්ගලෙක් සුරේෂ් සලී දැඩි වන්දියක් ගෙවනවා. මහා ඛේදවාචකයක්, ඇත්ත වශයෙන්ම රටට ලොකු සේවයක් කරපු පුද්ගලෙක්. නමුත් ඔහුගේ පැත්තෙන් ඔහු ගැන කතා කරන සමහර පුද්ගලෝ කියන කතාවල් එහෙමම නෙමෙයි. ඔහු යුද්ධ කාලේ යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියක් නෙවෙයි. තම පැහැදිලිව කියන්න ඕනේ ඔහු යුද හමුදා බුද්ධි අංශය, කියන්නේ ඩිරෙක්ටරේට් ඔෆ් මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන ආයතනයේ එහි ප්‍රධානියා වශයෙන් පත් වෙන්නේ 2012 දී. යුද්ධය අවසන් වෙලා වසර කීපයකට පසුව. ඉතින් ඔහුගේ පැත්තෙන් කතා කරනකොට ඒකත් අපේ රටේ මේ ක්‍රමයේ තුල ඔහු යුද්ධය සම්පූර්ණයෙන් කරයි කියන කතන්දරයක් කරන්නත් හදනවා. ඇත්ත වශයෙන්ම එහෙම නෙමෙයි. ඔහු යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වෙන්නේ 2012. ඔහු 2016 ඔහු පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇති කර ප්‍රශ්නයක් තුල ඔහු ඒ තනතුරෙන් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ මැලේසියාවට යනවා.
1: හොඳයි සමීන්ද්‍ර, ඉතාම වැදගත් කාරණා කීපයක් සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ඔබ ඉදිරිපත් කළ කරුණු කාරණා ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය දැන ගැනීමට අප අසන්නන්ට ඉවහල් වේවි. ඉතින් තවත් මේ වගේ වටිනා සාකච්ඡාවකින් නැවත හමු වෙන අදහසින් අද සාකච්ඡාව නිමා කරනවා. ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
2: ආයුබෝවන්. බොහොම ස්තුතියි.

0: ජීවිතයේ අත්වලක්. ඔබේ ජීවිතයට අත්වලක් වන වෛද්‍ය සාකච්ඡාව මෙතෙන් සිට.
1: ආයුබෝවන්. අද අපි හයිපොකොන්ඩ්‍රියාව එහෙනම් හයිපොකොන්ඩ්‍රියාසිස් ගැන කතා කරමු. වරින් වර ඇතිවන සුළු හිසේ කැක්කුමකට හේතුව මොළයේ පිළිකාවක් යයි සිතා බියටපත්වන අය අප දැක තියෙනවා. තවත් කෙනෙක් සමේ ඇතිවන සුළු දදයක් හෝ සාමාන්‍ය ලපයක් පිළිකාවක්ම තමයි කියා කලබලයට පත්වනවා. තවත් සමහරෙක් බඩේ ඇතිවන සාමාන්‍යයෙන් ආහාර දිරවීමේදී ඇතිවන ශබ්ද හෝ බඩ පිපීම, සුළු අපහසුතා ආදී ලක්ෂණ අනිවාර්යයෙන්ම පිළිකාවක ලක්ෂණයයි සිතා කලබල වී දොස්තර ළඟට දුවනවා පමණක් නොවේ, කළ හැකි සියලුම පරීක්ෂණ ඉල්ලා සිටිනවා. වෙනත් විදියකින් කිව්වොත් මෙවැනි පුද්ගලයෙකුට ඇතිවන සුළු රෝගාබාධයක් වුවත් ඔවුනට මාරාන්තික බියක් ගෙන දෙනවා. මනෝවෛද්‍ය විද්‍යාවේදී හයිපොකොන්ඩ්‍රියාව නැත්නම් හයිපොකොන්ඩ්‍රියාසිස් නමින් මේ තත්ත්වය හඳුන්වනවා. හයිපොකොන්ඩ්‍රියාවෙන් පෙළෙන රෝගීන් තුළ රෝග ඇතිවීම පිළිබඳව අනියත බියක් පවතිනවා. ඔවුන් නිරන්තරයෙන්ම තමා බරපතල රෝගාබාධයකින් පෙළෙන බව දැඩිව විශ්වාස කරනවා. ඔවුන් අවශ්‍ය පමණටත් වඩා තමාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා. තමාගේ සුළු රෝග ලක්ෂණ පවා මරණීය රෝග ලෙස අර්ථකථනය කරනවා. ඒ ගැනම සිත සිතා දවස ගත කරනවා. වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව රෝගයක් නැතයි අස්වසාලුවත් ඔවුන් එය විශ්වාස කරන්නේ නැහැ. හයිපොකොන්ඩ්‍රියා රෝගියා විශ්වාස කරන්නේ වෛද්‍යවරයා තමාගේ බරපතල රෝගය සොයා ගැනීමට අසමත් වූ බවයි. ඔහු එතනින් අතර වෙන්නේ නැහැ. නිතර අන්තර්ජාලයේ සැරිසරමින් තමාගේ රෝග ලක්ෂණ ආදේශ කිරීමට සුදුසු බරපතල මාරාන්තික රෝගයක් සොයා ගැනීමට උත්සාහ කරනවා. ඊළඟට තවත් වෛද්‍යවරයෙක් ළඟට යනවා. අන්තර්ජාලයෙන් තමා සොයාගත් නව පරීක්ෂණ සිදු කරන ලෙසට වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ විදියට ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. හයිපොකොන්ඩ්‍රියාව කියන්නේ තමාට අති භයානක රෝගයක් ඇතයි දිගටම පවතින අනියත බියක්. සිරුරේ ඇති සාමාන්‍ය සංවේදන, සිරුරේ සාමාන්‍ය ක්‍රියාවන් සහ ඉතාසුළු වෙනස්වීම් මෙවැනි රෝගීන් අර්ථකථනය කරන්නේ මාරාන්තික රෝගවල ලක්ෂණ ලෙසටයි. බහුතරයක් හයිපොකොන්ඩ්‍රියා රෝගීන් ශරීරයේ ඒකේන්ද්‍රීය පද්ධතියකට කේන්ද්‍රගත වෙනවා. උදාහරණ වශයෙන් හෘදය සම්බන්ධ රුධිර සංසරණ පද්ධතිය හෝ ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ලක්ෂණ මවුන්ට වැඩිපුර දැනෙනවා. නිතර සිතනවා සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව වෛද්‍යවරයා විසින් කිසිදු රෝගයක් නැතයි අස්වසාලුවත් ඔවුන්ගේ බිය පහව යන්නේ නැහැ. යම් හේයකින් ඒ බිය පහව ගියත් දින කිහිපයකින් වෙනත් ආකාරයක බියක් ඇති කරගෙන නැවත වෛද්‍යවරයා වෙත එනවා. හයිපොකොන්ඩ්‍රියාව එක් කාන්සා ආක්‍රමතාවක්, ඒ කියන්නේ ඇන්සයිටි ඩිස්ඕඩර් එකක්. මේ කාන්සා තත්වය කොපමණ උග්‍රද යත් වෛද්‍යවරයා විසින් කොපමණ අස්වසාලුවත් ඒ අස්වැසීම තාවකාලිකයි. තමාගේ බිය අසාමාන්‍ය ලෙස උග්‍ර බව බොහෝ රෝගීන් පිළිගත්තත් තමාගේ සිරුරේ කිසිම වරදක් නැති බව පිළිගන්න වුන් කැමති නැහැ. පවුලේ වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන රෝගීන්ගෙන් 5% පමණ මේ හයිපොකොන්ඩ්‍රියාවෙන් පෙළෙන බව සමීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. තවත් 10%කට පමණ සම්පූර්ණ තත්ත්වයම නැතත් යම් මට්ටමක හයිපොකොන්ඩ්‍රියා රෝග ලක්ෂණ ඇති බව සොයාගෙන තියෙනවා. මේ රෝගයේ ඉතා උග්‍රව ඇති රෝගීන් එක් වෛද්‍යවරයෙකුගෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. තමාගේ සත්‍ය රෝගය කවුරුන් හෝ සොයා ගනීවි යන බලාපොරොත්තුවෙන් ඔවුන් වෛද්‍යවරුන් මාරු කරමින් යනවා. සමහර අවස්ථාවල රෝගියා මෙන්ම වෛද්‍යවරයාත් ඉච්ඡා භංගත්වයට, ඒ කියන්නේ ෆ්‍රස්ට්‍රේෂන් තත්වයට සහ තරහට පත්වනවා. හයිපොකොන්ඩ්‍රියාව ග්‍රස්තීය අක්‍රමතාවට, ඒ කියන්නේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිස්ඕඩර් නැත්නම් OCD කියන තත්වයට බොහෝ සමානකම් දක්වනවා. හයිපොකොන්ඩ්‍රියාවෙන් පෙළෙන පුද්ගලයා තමාට භයානක රෝගයක් ඇතයි කියා දැඩි සිතුවිල්ලක දැඩිව එල්බගෙන එය සිතේ පැලපදියම් කරගෙන ජීවත් වෙනවා පමණක් නොව, ඒ ඔස්සේම ක්‍රියාත්මක වීමට ඔහුගේ සිත විසින්ම බලෙන්ම පොළඹවනු ලබනවා. උදාහරණ වශයෙන් නිතරම තම සිරුර පරීක්ෂා කරමින් සැකසහිත ගෙඩියක් හෝ ඉදිමුමක් සොයා ගන්නවා. ඊළඟට අන්තර්ජාලයට ගොස් එය යම් භයානක රෝගයකට ආදේශ කරනවා. ඊළඟට වෛද්‍යවරයා වෙත දුවනවා. එසේ කරන්නේ කාන්සාවත් සමග ඇතිවන බිය මැඩපවත්වා ගැනීමට. හයිපොකොන්ඩ්‍රියාවෙන් පෙළෙන සමහර රෝගීන්ට භයානක රෝගයකට ලක් වූ පෙර ඉතිහාසයක් තියෙනවා. බොහෝ විට කුඩා කාලයේදී. බොහෝ අයට මේ හයිපොකොන්ඩ්‍රියා තත්ත්වය ආරම්භ වෙන්නේ තරුණ වියේදී. ඉන්පසුව එය අවුරුදු ගණනාවක් පවතිනවා. නමුත් මෙය ඕනෑම වයසක ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ජීවිතයේ පීඩාකාරී අවස්ථාවකදී රෝග ලක්ෂණ උග්‍ර වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් ළඟ ඥාතියෙකුගේ හෝ හිතවතුගේ මරණය දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෑම රෝග තත්ත්වයක් ඒ රෝගියාට කරදරයක් අපහසුතාවයක් ගෙන දෙනවා. නමුත් සමහර විට ඒවා වාසියට හැරෙන අවස්ථාවක් තියෙනවා. වගකීම් වලින් බැහැරව සිටීමට හැකිවීම, පවුලේ අයගේ, මිතුරන්ගේ සහ වෛද්‍යවරුන්ගේ අවධානය සහ සැලකිල්ල ලබා ගැනීම, again attention seeking උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. සමහර විට හයිපොකොන්ඩ්‍රියා රෝගීනුත් මේ වාසි ලබා ගැනීමට පෙළඹෙනවා. මේ වාසි නිසාම සමහර හයිපොකොන්ඩ්‍රියා රෝගීන් එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට අභිප්‍රේරණය වෙනවා, يعني motivate වෙනවා. නමුත් එසේ වන බව රෝගියාට බොහෝ විට තේරෙන්නේ නැහැ. ඉතා කලාතුරකින් අවස්ථාවල සමහරෙක් රෝගී තත්ත්වයන් බොරුවට ආරූඪ කරගෙන ඖෂධයක් ලබා ගැනීම, මූලමය වාසි ලබා ගැනීම, වැඩ රාජකාරී මගහැරීම හෝ නීතිමය වගකීම් මගහැරීම හෝ කඩකිරීම වැනි අයුතු ප්‍රයෝජන ලබා ගන්න අවස්ථාත් දකින්න පුළුවන්. තමා දැනුවත්වම හිතාමතාම මෙවැනි වාසි ලබා ගැනීම හඳුන්වන්නේ හොරලෙඩ, එහෙම නැත්නම් මැලින්ගරින් නමින්. නමුත් හයිපොකොන්ඩ්‍රියාව හොරලෙඩක් නෙවෙයි. හයිපොකොන්ඩ්‍රියා තත්වයේදී රෝගියා බොරු මවාපෑමක් කරන්නේ නැහැ. ඔහු හෝ ඇය විශ්වාස කරන්නේ තමාට සත්‍ය වශයෙන්ම රෝගයක් ඇති බවයි. රෝග ලක්ෂණ ඇත්ත වශයෙන්ම රෝගියාට දැනෙනවා. මීළඟ වැඩසටහනින් අපි හයිපොකොන්ඩ්‍රියාවේ රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර වේදි ගැන කතා කරමු.
0: ජීවිතයට අත්වලක් වෛද්‍ය සාකච්ඡාව ඔබ වෙත ගෙනාවේ වෛද්‍ය උවිද විපුල ගුණ මහතා.

අද වෙනසනාල ගුණට ගැනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, දසුන් ගජමන්, උදේ ගෝවින්න, විජේ කරුණාසේන, වෛද්‍ය ඔවිද විපුලගුණ, ජයන්ත අමරතුංග, දෙවුනි යාටිගල, ධනේශ්වරී යාටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාව. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදායක සතියකට ආසිරි. ආයුබෝවන්, වාසනාවන්.